ඉස්වෙදිය මීහුන්න වෙගෙන්දිය ගොයි එවරෙන්න වෙස් වුන් නුවත එවරෙන්න ෆෙන්න ගොත්ගා අජාබ අවුන් එබහි එකමං එදි ඉන්තිජාර කුරුම් මෙනුයි මීසකුන්න තෙදමග ආහිඳු එවරෙන් ඊමාම් වුමායි එවරෙන්ගේ වෙරි රස්කලාන්ගේ හදරතුම් ෆාෆ ෆොස්සෙවුන් එදි දෙන්නවුන් එවරෙන්න මනායි නොකුරෙතේ.

අනියා වෙරවී හිඳු තිමන් රස් කලාන්ගේ හලාකු කුරෙව්වි රත්තවගේ මීහුන්නේ. අදි එවරෙන් හලාකුවේ දිම කණ්ඩෙලිගෙන් වා වගුතේ තිමන් රස් කලාන්ගේ ලෙව්වීමේ.

0: ಕುಳಿತಿರತ್ತಿಗೆ ಅಜಾಗೃತ.
1: එංහා සතරසේක සාලිස් නුවයි කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවයි මෙගා හර්ට්ස් FM බෑන්ඩ්
2: දිවෙහි රාජ්‍යයේක අඩු ෆෝනි කරුණ
3: අනිකාස් බප්ප හුට්ටාලිය ෆල්කේ ලිබේ හාස්කන්දී ඉතුරු වමුන්නේ
2: මම්ම වාහක
3: යොපෙන් ලිවේ හින්දු මාබණුන් තොලෙමුන් එදා ඉරු හීවේ
2: සහම්
4: යහ ගොද්දුණු කොමුලේ කන්නුමා
3: ರೋಯ್ಫಾವಾ ಅಡಕ್ಕೂ ಸೌದಿಯಾ ಬುಣ್ಯ
2: ಇಫದ ಅಸರುಗದ ರೀತಿ ವಾಹಕತ ದಿವಿರಾಜ್ಯಗೆ ಅಡುಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಮಿಹಾರು ಅಡೋಸ್ವಾದಿ ಫೇರೆ ದಿವಿರಾಜ್ಯಗೆ ಅಡುಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಸಬ್ಸ್ಕ್ರೈಬ್ ಕೊಲ್ಲವ್ವಾ.

එකලේගෙ ෆාන විදාළුවේ තිමම් මෙන් බේනුම් වෙගෙන් මියොළෙනී එතන දෙන් එදකලුන්ගේ ෆියවලු බල්ලවමුන් එදකලුන් එඹුරි ෆහත වඩාගෙන් ෆියේ.

දෙං එතනුන් එ දෙකලුන්නත් තිමන් රස්කලාන්ගේ අලුන්ගේ තෙරෙන් හාස අලකු පෙනවඩාගතේ. එබේ කලකත් තිමන් රස්කලාන්ගේ හදරතුන් රහමතෙ දෙවීම. අදි එබේ කලකත් තිමන් රස්කලාන්ගේ හදරතුන් හාස අයිල්මෙන් උගන්නා දෙවීමේ.

0: ඒකලුම් කුරියන් හිංගවා වඩාගෙන් නවං අරා වඩාගෙන්නෙවි හිඳු. එබේ කලකු එනා ෆූදුවාලවාෆි එකලේග ෆානු විදාල්වි එනා තිය ෆූදුවාලවී ඒග අහළුවරින් ගරගු කොල්ලෙවමත්තෝය. හමකශවරුම් කලේග ෆානු තියකුරවී බොඩුවගෙන්වා නුබෑකමකි.
1: කීරත් කුරුවන්ගු දිව තර්ජමයන් දෙම මිගෙනස්තිනි සූරතු කහ්ෆ් 30 වන ආයතුන් පශායගෙන් එ සූරතු හැද්දිය එවන ආයතු ගෙනියල තර්ජමා විදාළ දුවාෆාවනි ඩොක්ටර් මොහම්මද් හනීෆ්.
2: කොම්මෙ උමුරක
3: කොම්මෙ ෆන්තියක
2: කොම්මෙ ගින්තියක දිවෙහි රාජ්‍යයේ අඩු එංහා 440 නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව්
3: අඩිහනුවේ මෙගහට්ස් FM බෑන්ඩ්.
4: එහාරා මිහාරුගෙ ෆිල්ම්තෝගෙ හික්කෑ මන්සරතකා ලවතෝගෙ තෙරිය ෆීනාලම
5: ඒ බල මිහිර ලතීෆා කොන්තාක ගොත්තත තියන්නනි ඒ මොන
6: දෙවානි කිහිනෙ බා
7: දෙලෝ ෆෝ වෙච්චේ හිංගවස් වෙච්චේ උලේ හිංගීවේ හලුව ගෑදෙරෝ
6: මී දන්නාඩෙත්ත
4: අදි අගහොරී නාමකායකු ටික්ටොක් චැලෙන්ජ් වෙස්
8: කොම්ම ආතිත දුවේ කරේ ගන එකාර ගැහැර ස්ටුඩියෝ එම් වගතු
4: ඉස්ක්‍රීන් එංහා 440 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි 890 මෙගා හර්ට්ස් FM බෑන්ඩ් ඉන්තිසාර කොල්ලබන්
9: ොම ුද්ජවෙස් ආරර ෆුරෙන්ෙන් ගානුනි ගොතුම් බෙලවෙනි කුඩ කුද්ජක ගොතුග. මීන් කොම්ම උමරගේ කුද්ජකිවෙස් ලොයබ්බා අලාලුමා රක්කාතෙරිකං හමාමේ ලිබෙන්ජයේ කුද්ජ. මි කුද්ජාවගෙන් දානී තිමා බලිවීම අලාලාන මීහාය. නේංගුනීම ජවාබ් දෙන මීහාය. නොරක්කාතකුන් හිම එක්කොත් දෙන මීහාය. වීමා මිකුදින්න මියදු ලෝබි දෙම අලාලම අදි සමල්කන් දෙම. එහි හෝ දෙව්වම සාධපාරය ගුළුව
10: ගඩි මෙදුර එක ජෙහි තිබෙපුරුන් අඩුව සුමතිය ගෙන්දවනි දේ රාජ්‍යය ගඩු
11: කුරිපෝෂී

0: ඉස්ලාමී තාර්කික තිරයක් කුරවේ දතුරු.
1: මුකද්දස් තන්තනා ඉස්ලාමී තවසී බිනා කුරුම්ග මුහිම්මු දවරෙන් අදා කුෆාවා සමාම්වී තන්තනුගේ වාහකතල්
2: ඒකමුන් බල්කීස්ගේ අස්තු රස්කං ඔති කොන් සරහත්තෙක් යාතෝ දෙනිගන්නන් ආකෝලොජිස්ටුම් වර පොඩු සමාකම
0: රත්ත බිනාකුරි ගොතා එල්මං හිවර්දී පින්තවකා එල්මං හිත්ත ෆරාදිග
1: කුරි පෝෂි
3: කොමෙහෝම දුවහෙක්ගේ හෙඳුනු අක්ගඩි තිරියු
1: රිපීට් අංගර් දුහගිමින්දුරු එකෙජහැර අදී බුදතුහගිරේ අක්ගඩ තිරීහු ඒවා සතරස්තේක සාලිස් නුවත්කල හටස් මීඩියම් බේව අධි අට්‍යහනුවේ මිගහටස් එම්
3: ඉන්තිසාර් කොල්ලවා.
4: කොම්මෙ මීහකීවෙස් එහි තෙරිකම් බේනුම්වානෙ මීහෙ හාස්සකෝ නුකුඩෙදුන් තෙරිකම් හුන්න මීහුන්නක් කුරිමතිවා ගොන්ජෙහුන්තකා එමිහුන්ගේ හක්කුතකා මුජුතමවුග එ ෆරෑත්තවගෙ දෞරා බෙහේ ගොතුන් අහරුමෙන් කොම්මෙහෙන්වෙස් සමාල්කන් දේන් ජෙහෙ
3: වාකෙත්ත මසමූනෙත්ත නොනි ඩ්‍රාමා එත්ත
4: තින් එකච්චෙවෙස් නු
1: ಕುಳೆದಂತರಿಕ ಹುಣ್ಣ ಫರಾಯತ ಕಾಸಕೋ ದಿವಿ ರಾಜ್ಯ ಗಡು
5: ಮೆಹರ್ ಗಡಿಂಗ್ ಅಗ್ಗಡಿ 30 ಮಿನಿಟ್ ಮೀ ದಿವಿ ರಾಜ್ಯ ಗಡು.

0: අදවන්කොන දන්නවාද අවුමන් මිර මෙහමනක තේරව ගේ තවල්මන්ගේ තේරවා දන්නවාද මහම ගෙට අනුගන්න ස් බෙපලක් නොවන්ද තේරවයකි ලව හදවා බේපල ලව කිව්වා බේපල තිංහමයකි ලව දුනිය හම එම වරගද බේපල කවු දන්නව රජ්‍යය අවුන මෙ පත් හම ෘත්තයන්තව දන්නවාද වහකකි මන්ද ගන මේ දැවන තේරවාය මේ කිවුණු සබෙන් හම මේ වරගෙන බේපලම මවාහකුස් දක්වා එන්නමස් හම මේ කොබෑතු මේ තේරවාකෙන් මි කිවුණ සබකි
1: ඒ ස්තුද බප්ප ලවාගේ නේ මෑගඩු හෙද්ද වීරුග තේරවා නම්බේරු කුරි අස්තු කොන්සෙප් බප්පගේ බොදුග මේ කොන්සෙප් මීනි නෑෆොරුග ඔවුන් මෙන්ගේ කුරිමති ගොන්නන මි හාම හුස්පිම බේ මොගදන් යොන්නන දූනි හිෆුන් කාල කිරුයි ලොෂින් කාලගත මලි මලිපති ජයගෙන කාලද මෙ මන්සර් මේ කොම්මේ දොහොක්ස් බප්ප ගේන් ඔෆියුන් ගිය වඩ ඇන්නවාරුගම ෆෙන්න්න මුන් තකුරාරුව මුන් දාමන්සරකක්වාති එම අවන්නන කුඩ ඒටද කුඩ වානතා
0: එ
1: කුඩ කුද්ජක ගුලේ කොන්සෙප්ට එක බප්පයගම පසේ හැන් කනෙක්ටු ඇතිකරන්නගම
0: තේරවා අත්ලොගයි ලවයි දෙතයි
1: ඒයි අස්ලු ගනේ ඔරිජිනල්ලකි හම හින්දී ලවේ ඉත මෝසම් ියපු කාරේ ඒ රාගත්දෙන් මෙතිමි ලව ඇස බප්පගේ සිකුණියන් අයි කරන මේ තේරවා අතුන්දූවගෙන් කල ස්ටෝරි
0: අවුන්න මේ මොද පානයක නොන තේරවාග මේ ලගබ ලිපිගන්දිය එත් සබයකමක බැබ්බේපන විදාාලත්තම ඇරුග රාජ්‍ය භාවන්ගන්ද වර හස ෆර්නාානුක මියදක ඒද ශෝත ශෝතව තෙරෙන් ඒරු එමෙන් හෑරම්වගෙන් දිය එක්කම ඒරුගද වර තුත්තු කුද්ජ ක් කොඩ කුද්ජ අවුමගේ ටේක්තක ඒර කොඩ කුදින නොෆෙන එන්නම ඒරුග ඒ ෆුරුස ලිබි ගැදිය කිය නැතෝ ඒ ලව අවුමන අඩුවි ගැදිය මොම්ද පහන කිවවයාට
1: මෙබුණා ලවමි තේරවා ලවමි නෑෆරුග ස්කූලු ගස්ලු මොබාරාතු නෑෆරු ස්කූල් මොබාරාතුග කියාෆ ඉල්ලවේ ෆොරතම මීගේ හුෂේවලුන් අයි ඇස්තු මදසද ලිප්තතාහුග ඇ හබර එනේ මෝජබය ලිබිපු මෝජබයකි ප්‍රවුන් ගලියන දැත්තේක කෑන් බල්ල ඇගුලු වනි දෙමේ මෝජබ නිස්පේ වනි ජරෝ ඩිග්‍රියට සිරෝ ඩිග්‍රීය නෑෆර ඉක්ගුඩමකි දෙ වර බොඩු ගුඩම හම දෙතරයකු මෙහෙන් බරයකෙන් නගාලන් ගිනෑන් හම ඇසුඩේනි ලවියනීගයේ පුුණ්්‍යස්ත්‍රංගලවාන් එහි ඇ පහරක්ක මුජිබ මිලව ඉල්ෆ ඉනි ෝජිපවේනුවේ මේති තංකොඩ මාස්සෝඩියන්සෙක්ක
0: දෙ ඇයි යාරුන හන්නමතු මිනිමන්දහගේ හත්ලෑග
1: බේවි
0: ෂෝයක් ඒ ෆුරසත් ලිබුණේම මේ දෙ ස්කූල්ග කියාවර නම අවුන තේරේ ස්ටේජන් අන්නන් ෆුරසත් ලිබුණෙම කොන් කල්ල ස්සක් කිහි කේත හිතන් එරයිද
1: තිදුතෙද බොනඥායි ඒ ස්ටේජුග ඒර අවුට හොරි ස්ටේජකි මේ ෆුටබෝලෑගේ ෆිකුරුගේ ස්ටේජ ඒරු අරවුන්ටකි එක්ගතිකවිස් මේ මියසිිකා කනෙක්ටුව එ නෝඩ මිල්ලාවයා ලව කියාවලේ මෙහෙන්න ඉවිස් සම ඇ හිදු කොළ ඇ වගුතු කොළ ඒරවායි ලව කියයා ලිවිස් දෙෙක්කා සෙම්බොරි අරවුන්ගේ ෆවා ලෝබියෝ ඉද්දිමාල දඥායි වාහක දක්කඥා දෙක්කෙන ෆුටබෝලෑගවාක් එවිමානේ ඒවරුගේ බොඩ ඕඩියන්සකා කුරිමති ලුමා ජීරෝ ඩිගරියකි කිහා හැබතු බොඩු බෑන්් එක්කම හගේගතුක බොනඥාමින් එවසිච්ච හම හිතකන් නැගිෆෙන්නේ ලුනාශිදකි කිහා දෙවල්ලගේ කොම්බේෆුඩ එක්කම එගේ ආස්කමගේ මෝජබය කිඩියනුක දෙන් අනිකාවුන්මගේ තෙරේ අමානේ මේ හස්සානස බෝලො සන්බේග හයිසිය තිව සලුන නග නැගෙම්වී වරකන් නොනගේ මේගේ මිය අවුන් කනෙක්ටුව ෆයාවර නැතිම් ෆහුන් අහරුතක ෆහුන් අවුන් මේ හිත හිතම්බින ගෑගෙනුවනි ඒ හේදවගෙන් එදිය වගුතු කොළකි හිදු කොළකි හාද උපාවෙරි වගුතු කොළකේ ඒරුග අලුන්ට ඒ වගුතු කොළගේ අගු වසන් කොරවුණකි හා වරෙක්ගේ බයික්කම් කොම්බ එකයකීකම් මෙවලන කොන්තරකක්කම්මි එරී මිහොරිහා එච්චු එතන් අහරෙ හුන්න අලුන් මිගෙතෙරේ අවද මේ ගෙතරේගද අලුන් මිහුරි හිසාබකං ආදවි කොම්බස්වර කාලුන්ගේ සිකුණ මිකම ෆක්කාවේ මෙරිහකම වී ෆහුන්නෙමි
0: සාස්කොර අද මේ තෙරවති පාහකුරහි එම මුහිම කමකි ವರಂಗ್ ಹ್ಯಾಬತ್ ಹೊರ ಬ್ಯಾಂಡ್
1: ಎಮ್ಮೆ
0: ಹ್ಯಾಬತ್ ಬ್ಯಾಂಡ್ ರಾಜ್ಯಕ್ಕೆ ನಮ್ಮ ಫ್ಲೂ ನಾಶಿದಕ್ಕೆ ಯಾವ ಮೇತರೆ ಎಮ್ಮೆ ಬರ್ಬೋದು ಎಮ್ಮೆಷನ್ ಯಾಕೀಗ ಮೇ ಮುಂದೆ ಬಗನಿ ತಾರಫ್ ಕೊದ್ದೇವಿ ರಾಜ್ಯಗೆ ಸೇರ್ತ ಹೋಗ ಮೇ ಪ್ರೆಸೆಂಟ್ ಕುರುಮೊಗ
1: ಸಾಕುರ
0: ಇಬ್ರಾಹಿಂ ನಾಯಿ ಗೆತ ಏಯ್ ವಿಸ್ತಮ ಆ ಕಿಕ ದನ್ನವಾಣಿ ಮೇ ತೇರವಾ ತಿಬುಣು ವಿಹೆಂ ಲೆಜೆಂಡುಂಗೆ ತೆರೆಯ
1: ಉಸ್ತಾಜುಂಗೆ ಅನೇಹಿಂ ಬಣಂಜ ಯೂನಿವರ್ಸಿಟಿ ಎತ್ತೆರೆ ಬುಂಜಸ್ ಮಿಯದು ಅವಂಡ ಸಿಫವಣಿ ಗೊತ್ತ ಅಣೆ ಮಹಮೂದ ಆಯಾ ಫಾತ್ಮತ ರೌಫಾ ಶಫೀಗ ಆಯಾ ಇಬ್ರಾಹಿಂ ಶಕಿ ಬಾಮಿ ಎಮ್ಮೆಂತಕು ತೆರೇಗ ಅವಂಡ ಸುರಿ ಏಕ ಮಾವಂಡಕ ಎಂ ಬೇಫಳಕ ಏಯ್ ಮಿಕ್ಯ ಐಸಿಯತೆ ಹುಂಬೇಫಳಕ ಕಮೆ
0: ಕುಡಕಮು
1: ಆದ ಅವಂಡ ಅವಂಡಕ ಯಹ ಮ್ಯೂಸಿಕ್ ಮೀಹಕ ನುವಾತಿ ಇಚ್ಚಿ ಬೆಲಿಫ ವಿಸ್ ನೆತಿ ತೀವ
0: ಏಕ ಅಗಣ ಉಮರುಗೆ ಕಿಹ ಹಿಸಾಬ್
1: ಏಯ್ 13 ಹಮ ತೇರೆ ಯಾ ಸಾದೆ ಯಾ ದೇತೆ
0: ಇದೆತ ಎಂ ಬರಕ
1: ಕುಡಕಿ ಫುಟ್ಬಾಲ್ ಆಗ ವಿಸ್ ಮಾವಂಡಗೆ ಹುರಿಯಾಸ್ಮಿಯಕಿ ಕುಡಮು ಅಲ್ಲೊಂದು ಸೂಪರ್ ಸ್ಟಾರ್ ನಿಯತಂಗ್ ಮಾಬೋಡು ವಿಷ್ಣು
0: ದೆಂಗಮ್ಮ ಕೊಂಬ ಸರ್ಕ ಮೇ ಅಣೆ ತೇರವಾಗಿ ತಾರಫೆ ಮಿ ಫೆಷುಣು ಗೊಯ್ ಅವಳು ಮೆಂದಣ್ಣ ಅಂದೆ ಅವಳು ಮಿತ್ತರನೆ ದೆಂಗ್ ಕುಡ ಇರುಗೆ ಹಂದಾಂತ ಕಬ್ಬೆ ಆದಾರು ಮೀ ರಶುಗೆ ಹಂದಾಂತ ಹುತ್ತರೆಗೆ ರಶುಗಳು ಬೇರು ಗಾಂಡಗೆ ತೇರವರ ಕಾರು ಹೇದ ಕೊರವಿತಿ ಇಫ್ತಿ ತಾಹುಗ ದೇ ಪಂಕಣೆ ಮಾದ್ಯತಿ ಬಲೆ ಒಡ ಎಮ್ಮೆ ರಶುಗಳು ನೀರು ಕೊಬ್ಬ ಎಮ್ಮೆ ಫಾ ಅವರಿ ಕಂತತ್ತೆ ಹೇಗೆ ಗೊತ್ತಗ ಫಾ ಹಾಕುರ ಮಾಡಿಕಂತತ್ತಕ್ಕೆ
1: ಮಮ್ಮೆಯ ಬಪ್ಪೆಯ ಎಬ್ಬಣೆ ಫಾ ಮೇ ಹುಣ್ಣ ತಿಮಾಗೆ ಮೀ ಹುಂಗೆ ಕಿಕೆ ಬಣಾಣೆ ಮೀ ಹುಂಗೆ ತೆರೆ ಉಡೆಂದಿಬೆ ಉಫಾವೆರೆ ವಗುತ ಕೊಳವರೆ ಮಿಹಾರದ ವರ ಇಕ್ಕಣಿ ದೆತ್ತು ಮಿಹಾರ ಎಸ್ಎಸ್ ಮನೆ ಅಮ್ಮ ಇಕ್ಕಣಿ ದತ್ತ ಕ್ಯಾರಿಯ ದಾಮ್ಯಸ್ ಹುಡುಮಾಲಿಯ ಅಣೆತ್ತನಕ ಅಣೆತ್ತನಕ ಕೊಕ್ಕ ಕ್ಯಾರಿಯ ದಾಮ್ಯಸ್ ವಿಜಯನಿ ಅಮ್ಮೆ ಗುಳಾದವ್ಯಸ್ ವರ ಮಾಧ್ಯಮಿ ಹೊಂದೆತ್ತ ಅವರಿಗೆ ಅಣೆ ಮೇದು ಅವನಿಗೆ ಹೇನು ಮೇಕಿ ಮೇ ಮಹಿಮಾ ಹಿಂಗಮ ಜೆಹೆ ಮಹಾವಲೆಂಕೆ ಹೆಂಗೆ ಅಳವಡ್ಕೊಂಡು ಎಣ್ಣವೇನು ಹಾಗೆ ಗೊತ್ತು ಮೇದು ಅದು ಅಸ್ಲಿಗೆ ಬರ ಈ ಕಣ್ಣಿವೆ
0: ತಿಂಗ್ ಗ್ಯಾಮಸ್ ಯಾಕಂ ಕುಡೈರುಗೆ ಹಂದ ಅಂತಕ್ಕೆ
1: ಕುಡೈರುಗೆ ಹಂದ ಅಂತ
0: ಯಾಕೆ ನಮ್ಮ ಗ್ಯಾಮಸ್ ರಸಗಳು ಹಂದ ಅಂತಕ್ಕೆ ಉಫಾವೆ ಹಂದ ಅಂತಕ್ಕೆ ತಿವಣಿ ಐಲಾಹಿಕೆ ಒಳೆ ಬಣಿ ಹೇಗೆ ತೆರೆಗೆ ಫಾಹ ಕೊಲ್ಲೆ ಮೀನು ದುಃಖ ಹಿಂಗೆ ವಿಮೆ ತಿವಣ್ಣ ಹಾದ ಉಫಾ ಇರೋದು ಯಾಕೆ ಕಾ ಕಮ್ಮಿ
1: ಬರ್ತಾರೆ ಅಳವಡು ಫ್ಯಾಮಿಲಿ ಈಗ ಗ್ಯಾಂಗಣಕ್ಕೆ ಈ ಗಾರ ಕುದಿಂಗೆ ಅದು ಅವ್ನ ಮೇಲೆ ದುಣಿಯಾಗ ತಿಮ್ಮಿದ್ದೀವಿ ನೋವರ್ಗ ಕುದಿ ತಿ ಬೀರುಗ ಅವ್ನ ಮೇಲೆ ದೊಡ್ಡ ಮಿತಿ ಮೇಲೆ ಹೊಸ ಹಂಗೆ ಹೆಂಗೆ ಕುದಿ ಹೇಮ ಹೊರಿ ಹಾ ಕುದಿನ ಕೇನಬ್ಬ ಅವ್ನಿಗೆ ಅಮ್ಮ ಈಕಡೆಮ್ಮ ಈಕಡೆ ಫೋಕಸ್ ಕೊರಣಿ ಬಪ್ಪೆ ಹಾ ಬರಕೋ ವಜೀಫಾ ಗೋಳು ದಮ್ಮಿಸ್ನ ಅವ್ನ ಮೇಲೆ ಉಡೇನೆ ಗೈ ಅವ್ನ ನಗಂಜೇನೆ ಮೂದು ಅದಕ್ಕೆ ತಿಂಗ ಹತ್ತಾರು ಫಾರ್ ಮಮ್ಮ ಮೂದು ನಗ್ಯಾಂಗ ಸ್ವಿಮ್ ಬರುವಾದ ರೀತಿ ಕೊಲ್ದೆ ಅಣ್ಣ ಫಾರ್ಮಸ್ ಮೊಮ್ಮದೊಣ್ಣೆ ಅವ್ ಮೂದು
0: ಮೊಮ್ಮದು ದೇಂಗ ಮೀ ಅಸ್ಲು ಅಬ್ಬಾಯಿ ಬೇಫಳು ಬಿದ್ದಾಳು ಅಬ್ಬಾಕೆ ಮೀ ತೇರ ಮೀ ಆಯ್ಲಾಗ ಅಂಗ್ ಹಿಂಗ್ ಕುದಿಂಗ್ ಹಾಸ ಕದ್ದು ದೊಡ್ಡ ತಿಬೆಜ್ಜಯ್ಯ ಹಿಂಗೆ ತೋ ಏಯ್ ವರಂಗು ಫಾವರಿ ಕಮಕೆ ಹಿಂಗೆ ತೋ ಏಯ್ ದೊಂದತ್ತ ಯಾ ಬಡು ದತ್ತ ಯಾ ಬಡು ದತ್ತ ಅಮ್ಮಿ ಹೊರಿ ಹ್ಯಾಮಿ
1: ತಿ ಫುರ್ತ ಮಾನಸ್ ತಿಕ್ಕೆ ಮಾವಣ ಅಮ್ಮಿ ದೊರಿ ಮಿ ಹ ಅಣ್ಣ ಕಿಯಾ ನಂಗ ದೊಂದತ್ತ
0: ದೊಂದತ್ತ ಮಿ ಕೊಮ್ಮೆ ಕಮಗೆ ಮಮ್ಮಯ ಬಪ್ಪಗೆ ಫರಾತು ಅಣ್ಣ ಬೈ ಕಂತ ತಕ್ಕ ರಕ್ಕಾ ತಿರ ಕುರ್ಮ ಹೊಣ್ಣಾಣ ಅಮ್ಮಿ ಹೊಣ್ಣ ಕೊ ಫೋಗಳ ಆವದೆ ಹಾಸಕ ಫಿರಿ ಹಿಂ ಕುಜ್ಜೆ ಬಿಜ್ಜೆ ಫಿರಿ ಹಿಂ ಕುಜ್ಜೆ ಅಮ್ಮಿ ಹಂಗೆ ಕೊಕ್ಕೆ ಕಮರಜ್ಜಿ ಏಮಿ ಆಯ್ಲ ತೆರೆಗ ಕಿಹಾ ಅವರಿಗೆ ಲೇಬೆ ಲಿಬಿಗೆ ಬಡುವೆ ಕುಜ್ಜೆ ಗೊತ್ತು ಫಾ ಹಾಕುರ ಬಾಣ ತೇರ
1: ಮೇ ಬಣಾಯ ದತ್ತ ಮೆಂಗ್ ಕಿಯವಂ ಗುಣನೆ ಮಾಲೇಗ ಗ್ಯಾಗಣಕ ಹುರಿಹಾ ದತ್ತೆ ಅವಳು ಮೇಮ್ ಬಾಯ್ಸ್ ಕೊಡಮೆ ಒಡನೆ ಹಾವಿ ಆವೇಗಿಂದೆ ಮಮ್ಮ ಫಕೀರು ಮಮ್ಮ ಗೇಗ ಮಸಿಕೆ ಕೊರಮು ಅವಳು ಮೆಣ್ಣ ಫೋಕಸ್ ಕುರೆವೇ ವರಕ ಕುರಮು ಕಾದ ಗೊತ್ತಕಂಗ ಅವಳು ಮೆಂಗೆ ಏ ಚೈಲ್ಡ್ಹುಡ್ ಕಾಂತತ್ತದ್ದಿ
0: ಏರುಗ
1: ಹಿಟ್ ತಕ್ಲೀಫ್ ಎಣ್ಣೆ ಇದು ಉಫಾವೆರಿ
0: ಉಫಾವೆರಿ ಮಾಹೋದೆ
1: ಉಫಾವೆರಿ ಮಾಹೋದೆ ಸ್ಕೂಲ್ ಅವ್ಯಸ್ದನಿ ದಾಹಿತು ಕೊಸದಿ ಕಿಯವಿಸ್ ನೋ ಕಿಯವಿಸ್ ಅವಳ ಕಿ ಕಿಯವ ಮಂಗ ಯಾ ತೋನು ಫಿಲಿ ಕುಜ್ಜನ್ನು ಅವಳ ಕಬೂಲ್ ಕುರಾಯಿ ಮತಿ ಹಮ ಎಗೊತ ಬೊಡಂಗ ಮೀಸ ಕರಾತ ಕಾಲ ಕಾಂಕಾಮುಗ ಬೊಡ ಕುಳಿವರು ಫುಟ್ಬಾಲ್ ಯಂಗ ಅವಳಗ ವಿಸ್ನು ಹಮ ಗೊಸ್ಸ ಹೊದಿ
0: ಎಮ್ಮೆ ಕಿವಿನೂಗೆ ಫುಟ್ಬಾಲ್ ಕೊಳಿಂದೆ ಎಮ್ಮ ಸದಾಗ ಮೇ ಎಮ್ಮೆ ಬೊಡ ಮೇ ಬೆಕ್ಕೊದ್ದೇನೆ ಮೀಹ ಕವಾಣ ಗ್ಯಾಮಸ್ ದೊಂದತ್ತಮ್ಮೆ ಕಿವೆಗೆ ಯಾವರ್ಗ ಎಂತ ವಾಣಿ
1: ಬೇಬೇದೆ ಅವನು ತಂಗೊಂಡ ಬೇವೆ ಏನೇ ಹಾಕಿ ಕೊಂಬೆ ಸ್ವರಕಮ್ಮೆ ಕುಳೆಲಂಬೇರನ್ನು ಕೊಮ್ಮೆದಾಯಿತೆ ಇನಫಾರು ಅವನಿಗೆ ಅಡ್ಡನೇಕಂಗೆ ಹುಣ್ಣಾಣೆ
0: ಬೇಬೆಗೆ ಅವಡ
1: ಅದಿ ಕೋಸ್ಕೊಕ್ಕಮ್ಮೆ ಕೊರೆ ಉಣಸ್ ಅವನು ಅಡ್ಡಾಣೆ ಹಬ್ಬದೊಂಬೇಬಿಗೆ ನೀವಲ್ಲ
0: එම වර පා දස්කල දෙ ඒක ස්කූල ස්කූල හයතක සම ගොතක මහුගේ හිතුම් ිද ල හයතන්න අද පාගේ දන්න මසාල්ක රශුග මහා වර බොඩ බදල හ වර බොඩ නෑරු වර බොඩ බද රාජ්‍ය ඇවර බොඩ තරක්ගේ ඉංගලාව හ බදල හරුන් මහුන් කියවම මිහරයකම කෑකය මිහාර හඳන් කොල්ලෑරු මේ රශුගේ ඒරුග එම දුර එම හඳන නොෆිලා බයි තන්ත හන්නන් එකගතුන් පහ කොල්ලන්න එකක බත්
1: ආනේ බොනඤ්ඤා උහම ආරණ කිරියාස් ඒරුගෙන අපරු හඳම් වනේ හම අරුණුගේ ගේ කුරිමතින්
0: ඔන්න
1: ආද මිසල් කනේ මස් මාර්කේට ආදි ඒ ඔන්න දි මාල බදාලා ඒ හිසාබු කිරි අවසර ගොඩ නෑෆරු කුරිගෙන අපරු අනේ තසවුරු ස්කුර වෙන්නේ තෙම් රෆ්ෂුගේ එවස් කහද හිංහම ජෙහොම මියදක අරුණක නෑපරපුන්නොද මේ රෆ්ෂුන් එදිබේ රව්වන්ත රශුවන්ත නැත්ත එකහද මාහෝද මේ චුට්ටික ගොස්සුඩේරුග විස් මිහාරකුණො ලිබේ
0: එහ
1: මිහාරද මා බොඩ මේ උමරාණී තරක්ගේගේ
0: රටක වර හාස නමක් කියයාන මේ අවුමන්ගේ වර කිය දන්න හොරි හැමනම මේ ලෝබ් කර වෙච්ච කඩු සෑ රරමිහුම් මේ කියන කි
1: හමස
0: සේකයාත
1: අදද සේ කියන්න සේබොන් දෙත්ත
0: නෑරම
1: සේ කියන නෑපොරකු මවතක අයි බයිෆිලි ගින පාරහම අයි බයිෆිලි අන්න ගෙන දන්තම් බදවානි සවන්ඩ් බදල්වානි ඒබේෆිය ඒ අරුන්ම නෑ හින්නවර ඉන්න තවත් හින්නවරුග අයි බයි ෆිලි ෆාලක් කරන්න ගයිෆි
0: ගයිෆි
1: ඒ ලයිෆි ගයිගා රිස්සනි මිකාලගතක හින්නවරුග අවරබඩ මිති ෆාල කරන්න අවුනුමැංග මේ අන්නන කේෆි ගේගේ රිස්සනි මිකාල සේබෝෆි දෙබෑමිහුගේ ඉන්න තපාතේ
0: ඒදකම
1: රජ්‍යම අරට වර චාදය
0: අවුන්න සේවාහ මිදන්නවන ඇය රසෙක්්ග මේ ආධකාදය රසෙක්්ග මේ වාහ දෙක මේ හිච්චසක අවුම ගොද සඳන්නතා දන යන ච්චස නොන ඒ රසුග වාහදකි ගොතා ඒ බහුරු වයා නෝනිය ඒ ෆාඩා මේ රාග ඇච්චසක අවුම අබ
1: තවනහම වරඩීති නෑපරු සින්නවරුස් දෙබෑමිගෙන් ගුලේ රාගස්
0: අත්වරගෙන වාහදක ජෙහිජ මෙහා රහෙම්වීම මේ අවුනන්ගේ ප්‍රෝග්‍රම හුන්නා කොත්කොදි මසෙක් ගත එතන කුඩුකොඩ මසකල්කද මෑ මිදන වරන් අවහක්කම කොල්ලම් වෙද්ජිය එවාහ දක්කාන්න ජෙහනැ ගෙන අඩු හදමන් ගත දවල්මෙන් මේ කොඩුකම අහද වහකකි මේ ෆන්නානගේ නම් බොනුමුන් දෙන් එම අවන් හිත අන්න එච්ච බලද මිසාක හමතේ දෙ දෙත හමතෙ දෙෙක්ග අවුමෙන්න්න මෙහාරු මියොත්තිී සුවාද ගල්මෙන් කොල්ලාවතමන දෙත ඒත් සවාදා මෙද වාද කදර තේරම නි මෝල්ඩිව අඩල් කෝච කොද්දි ලෝකවන් වත මියසික දස්කොදම බෙහ ගොතුන් තේර බොනුවාන එච්ච ොරතම හා ලාහ නල්මෙන් කොරියදදාන ගත එ මියස ගොස් දිම තෙර ගද කෝච් කොඳම දෙදක ෙත බොුවාන
1: එම එකශීගම් වහා ගොතක තිකමෙන් නුව කොද්දෙවුන් ඒ ඒයි වරගෙන ස්තේජතකෙන් නොන වරගෙන හරු ෆෙත්තක දුවාලාහ වකි සාභකවල්මෙන් තිකම් වරංචි හොනේම දෙමුඩි ෂෝ තෙරේගම සවුන්මෙන්න්න කුජ්ජ කුරඩී කොල්ලල් ලිබේ වගතකි ඇනක විහිමිනට බුංජිස්්‍රවලවාට කොම්ම කුද්ජකම විහිමිනට විහිමිනට තෙරේග බෑන්ඩායකීග ලවසෙට් කුරංජේ අඩ කුජ්ජාගේ කිවුන් තෙරිකන් එරේජ්මන්ට් කිවමුගේ එරේජ්මන්ට් රේවුන් තෙරිකන් රාවන්ජේ කුජ්ජායන ලව ෂාඩම් වීගක්ක මේ වර පෑවරු කන්තත්තහුගේ වාහක මිදක්කන එම විහිමිනට් තෙරේ කුරෙන්ජම් ඒ අවුන්මෙන්ඩකි එහා පරෝ ලෙවල් එක්ග තිීබයි නොන අවුන්මෙන්න්නකි මියුසිික් මධදායගේ ගොතුග මේ ස්කූල් තහුග කිය යවා දෙවමුන් නාසරී මෙහි මිහෙන් මේ ගොවාංකොක්ගේ ගෙදි ෆොයි දඩතකෙන් නූනේ අරුන් මෙන්න එහැන් නම අයිඩෝ ෆෙරුණෙහි හම දුනියගේ එහෙන් ගවමුතකා හම එල්ල වල්ලෙ ගරුන්ත ඒ
0: මරුමගේ මිහාර අර්ති විදාල කාරන අඩල් ගැන්දියර ඔය මේ ෆෙම්වර බලෑර කුදදිින් මිහුණ ෙම්බර බැල්
1: කුද්ජක ඉගි ෆොහරි එච්ච හි ෑගගේ කුද්ජකුවයි ඒගෙන් බයිකු දෙන්නකි මගමති ගිට්ටා කුඩෙන්ති උළුන් කුදක් ಅಡ್ ಬ್ಯಾಕು ದಿನ್ನಕಿಯ ಕುಜ್ಜಾಗ ದೊಂಬೆ ಗಿಟ ಕುಳೆ ತಿ ಕುಳೆ ಕುಜ್ಜ ತಿತ್ತಿ ಬೇಬೆ ಲವಕಿ ಅತಿ ಲವಕಿ ಆ ಕುಜ್ಜ ಮೇ ಹೆಂಗೋಸ್ ಮಿ ಹಿಂಗ ಆಸ್ತಿವಿ ಕುದಿಂತಕ್ಕೆ ಉಂಗೆಣಿ ಫಕ್ಕಾವೆಗೆ ನೆನ್ನೋಣೆ ಎಹೆನ್ ದುನಿಯೆಗೆ ಎಹೆನ್ ಐಡಲ್ ತಹುಗೆ ಎತ್ತಿಬಿ ಉಂಗೆಣಿ ಫಕ್ಕಾವೆಗೆ ಮಿ ಕುರೆವೆಣಿ ಕೀಕಂ ಹೆಂಗಿಗೆ ಆಸ್ ಲವಕಿ ಆಕುದಿ ಏನ್ನೆತೆ ಅವನು ವರಕ್ಕ ಅವದೇ ಹಮ ಕುರಿಗೆ ಮೀ ಹುಂದೆ ಜೇಮ್ ದೊಂಗ ಮಣ ಯಾದು ಹೊಕ್ಕೊಬ್ಬೆ ಆ ಫ್ಲೂ ನಾಶಿತ ಮಿಕ ಎಕಿ ರಹಾಗೆ ಎಕಿ ಮೀ ಹುಣ ರಕ್ಕ ಮುದನೆ ಎಬ್ಬಾವತೆಯನ್ನು ಅವನ ಕಮುದೆ ನಾಶಿತ್ ಅವನ ಕಮುದೆ ಮೇನಾ ಹಸ್ಸಾನ್ ಅವನ ಕಮುದೆ ಮೀ ಜೇಮ್ ದೊಂಕ ಮಣ ದೊಹಕ್ಕೊಬ್ಬೆ ಪಸ್ಸೊಡಿ ಹಸಂ ಫುಳು ಇಬ್ರಾಹಿಂ ಫುಳು
0: ಎಂ ಎಂ ತಫಾತ್ ಮೀ ಬೇಫುಳು ತಫಾತ್ ಲವತ ಕ್ಯಾಕಿ
1: ಅದೇ
0: ಮಿಗಿ ತೆರೆ ಮೀ ಹುರಿಕಂತಕ ದುರ್ವಾಸೆ ಡರ್ ಮಿಗಿ ಹವರ ಗೆಲವೆ
1: ತೀತೆ ಬಡು ವರಗದ ಫಿಲಾವಳೆದ್ದತ್ತು ತಿ ಲವೆಂಗ್ ಕಂಜನ್ನು
0: ಏಯ್
1: ತಿ ಅಣೆ ಬಡಂಜ ಮ್ಯೂಸಿಕಲ್ ದಾರೋ ಹೆ
0: ಅಡು ಹಾಲ ಬಾ ಅಡು ಹಾಲೋಣ ವಿವಾಹ ದಕ್ಕಾದ
1: ತಿ ಅಣೆ ತಿ ಗಡೆಂಗ್ ಹಾಸಕ
0: ಎಂದು ಮಿಲವೆ ಪಾವಣ ತಿ ವಿವಾಹ ದಕ್ಕಾದ

0: දොහොක්කබේ එකකිය කීපෙල් ලව කරන
1: දොක්කබේ ගඩු ඉන්න
0: මි ලබ දෙතර කියන කරම දොක්කබ කිය දෙම බුණු බ ම කාලාක ඇති මට බේ හසක දොක්කබයක දෙදන ෙවටල දොක්කබේ මේ කියහාවර ලව ගොතක සිප කරවාන තොම ලවම දොක්බ කිව පින් ලව අඩස්වාලවා
1: දොක්කබේ මෙන සිවන දොක්කොබේ ර හයිරේජ්ග කියාති දොක්කබ ටක් මියක වනිය දොක්කබේ කිය හම මෙය ආදෑගේ රේන්ජ් තහුගේ සම ටෆ් ලෝකියුන් තෙරිය දොක්කබ දොක්කබ කියාරගේ දොක්කබ ර බොඩන් හෙර ලෙමුතෙරිය වදෙක දොක්කබයෙන් එබ එගේක දොක්කබමි කියනීගී කියක කුම් වාහක එක්ක දොක්කබමි ගෙනස් දෙනි එ ඒ කැරෙක්ටතෙරේ වර බොඩ වද විගෙන්ගේ අසරු හා මිහායි කම්වතා ඇසාාව ෆෝර් කොල්ද දෙ මිය දොක්කබකි පුදුන් තෙරි ලව කියමි
0: වර වහිච්ච බොන දෙ ජහේබ
1: හදක්
2: වරං අවහා
0: ර හම ක ර ිල්ම් කොල හන් ආද ිල්ම් ද හග හක් ේලග න අරු ොනීම හිතන් ගන්න එච්ච ගත නහොලා
1: නහොලා වර උදකූ බොඩු එකමකුස් වරම් මොඩු ඩයිරෙක්ටර එ නහු බේනුම්වා එච්චි ෆෙදාදාගේ ෆෙදාදෑ වැස් නෙරේමි
0: හොසන් සබා
1: හොසන් සබ වරම් මතු මසහෙ කොරේ පූරී ඇන්නවසම ප්‍රච් කොරංගල්
0: සූනා
1: සූනත්තේ අයකි සම වරම් මද එමෙ ලවෙන් ගිනි මොන කිකෙ මුණා නැනහෙ මොන ජයි උන්ගේ මුුණාලවේ හා මද දෙලවේ එල්ලවර කොන්නේ එක වර සලේ එක්ස්පිරියන් සම වරම් මොළු
0: ශිෆතාෆික්
1: ශිෆත්තහ වරම් මොළු තවර වර එකේ මුණානි අනහෙ මොන ඥාම ආශා ලතා ලෙවල් ගරාජ්චේක ඕෝකලිස්තුන්තක ගුණ්ඥ ගුණංචය නම්
0: රාෆියත්
1: රාෆියතකේ දෙංකම ජිකි මුණන් ස්වීට හාටකම
0: උනෂ
1: උනෝෂාය එකක වර විජානීග ෆැෂුම් යති හැම ගෑගටක කිඩීයයිකක වර මසෙක්ක කොත් දෙවුන් කුච්ච වර වර ගෑකමමි ෆැමිලි ෆිල් වකුච්ච
0: මොනිෆා
1: මොනිෆාය කියනේ නෙ මසේ කොරේ ෆයිකම් වර යුනෙක් ස්ටයිලෙක් වෙරිය
0: මන්ඩේ
1: මන්ඩේ කිවිස් අනේ මොනඥා මියදු මේ බෝඩු බේරු මියොයි ලෙවල් මේ ලෙවල්ල බොඩ බෙරුගේ නොමෝග මේ අනෙහෙ බොඩඥා මේ සමානි කුල්ල ජෙස්සි මිහුගේ තෙරෙහි මැනැමි
0: ලෝකන් තෙරෙන මයින්
1: මයින්කිවර මොඩ වර පුදුන් තෙරි ෝකලිස්ට අරුන්ට වරක්කමුදා ෝකලිස්ට
0: අවුන තෙර මේකුතු නැතස් හුසාම්
1: හුසාමක අරුන්ගේ එක පුරාණේ එම ගින ලව අරුන්ට ඒ ලව කියවුන් තෙරීග අබදුස් ශෞගරිකමයික අඩුවහනි හුසාම්කය දොක්කබේ නගා දිංගලු ඉතුර ෝකලිස්ටගේ වාහ දක්කඥාම අලුට දෙක්කයන සුසාමගේ වාහ
0: ඉනාය
1: වර සිම්පල් ස්වීට් ලෝකින් දෙරිය මා කන්තගඩු බොඩෙන් වාන මා ඉටිටිවඩෙන් නොවන්නාන සිම්පල්න් ස්වීට්
0: කුඩ එබේ
1: එබ්බෙකි වරාකික මුණනේ අවුන්ඩුගේ දරිකටුගේ දෙබෑකුට ඉබ්බෑම වරනේ ක්‍රියේටව වර උපෙද්දුන් තෙරි මොළු ෝකලිස්ට
0: අම්මඩේ
1: අම්මඩේ කිසම එකක මනාන හයිරේංචක රාජ්‍යයගේ ඇම් මහම කින්ගේ විස්බුණ විධන්න
0: ඊස ශරි
1: ඊසසදගවන මනාන කීක FB ඒසසගේ FB පේජ බලාලිමයිගෙන එකහා ලෙවල්ලෙගේ කාකුක අදවා පොරි ෆිල්මුතක බලාලිම සිංහර කිතෙක් කිත දායිරායන් එහර මිදනව එකකි ෆන්්ඩු තකුග අමාන එහෙ බොන ජවාහිරෙන්
0: මිහර මේ දේර දැන් කොබ මිහාරුගේ මිහාර කොරම් ප්‍රජෙක්ටක් කොන්කාල් ප්‍රජෙක්ටක මසය කරම
1: මිහාරම වගුතම් මේ කොරවේ මොසක්ක දෙකින් නහොලා නහුගේ මජනූන් මජනූන්ගේ ලවයක මොසක්කෙන් මිහාර කුරියත්ත නහුවකිදවර එකපුනානේ නහු බේරුම්වා එච්චේ කොම්ම සද හාලෙකස් නෙරුමට්ටක අරුණු මෙ හම ගිනපා රෝල්ම හම ප්‍රශ්ණක් දුවා ලැකම අරුණගේ ප්‍රශාහම චාලු එවරුකෝ ගින් නෝනේ රඟලු ප්‍රොඩක්ට නාදේ නහුගේ ෆිල්මුතක ಮಿಹಾತನ ವಿಸ್ ಕುರೇ ಫೋರಿ ಮಸಕ್ಕತಕ್ಕೆ ಹಮ ನಹು ಅಣ್ ವೆಂಗ್ ಬುರಕರಿ ಅಳಾಕೋ ಬ್ಯಾಗ್ ಇದ್ದರೆ ಫೋರ್ ಇಚ್
0: ಕಿತ ಲವಾಡು ನಾಡ್ಕೊಂಡ್ ಲಫಕೊರೆ ನಾಡ್ ಮಾಡಿ ಫಿಲ್ಮ್ ಹೋಗ್ತೇನೆ ಫಿಲ್ಮ್ಗೆ
1: ಅದಿ ಹಮ್ಮ ಮೇಳನೆ ಅಲ್ಲಿ ಸ್ಟೇಜ್ಗೆ ಅದಿ ಅಣ್ಣ ಡಿಸಿಷನ್ ತಕ್ಕೆ ಮಾಬೋಡು ಯಾರೋ ಹೇಳಿ ನೀನೆ ಶೂಟಿಂಗ್ ಫಟ್ಟ ಮರಹಲಾಗ ಅತಿ ಏಳೇನೆ ಅದಿ ಮಡು ಮಡು ಮೀನ್ ಕಾಸ್ಟ್ ತಿಲವು ಮಾಂಕಂಡಂಗೆ ಎಫ್ ಪಿ ಸೋಷಲ್ ಮೀಡಿಯಾಗೆ ಏ ಅದಿನೇ ಹಿಂಗೆ ಕಿತೆಲ್ಲ ಅವಕಮ್ಮೆ ನೋಡಿ ಲವಕ್ಕಿ ಅಂಜೆ ಏನ ಕಮ್ಮಿಸ್
0: ಲಕ್ಕ ವಾಹಕ್ಕೆ ಬೋರಿ ಅವಂಡ ಹಿಂಗೆ ಮೀ ಅವಳು ಅವಳುಗಂಡ ಹಿಂಗೆ ಮೀ ತೇರೆ ಯಾಕೆ ವಿಷಯದ ಅಜ್ಜಿಯ ಅವಳು ಮೀರೆ ಗ್ಯಾಗಂಡ್ಗೆ ದೇಜ್ಜ ಹಂದಿದ್ದೀಯ ಅವಳು ಮಂಗೆ ಸ್ವಾರ್ಥಕ
1: ಜವಾಬ್ದಕ್ಕೆ
0: ವಿಧಾನಕ್ಕೆ ನಮ್ಮ ಅವಳು ಮಂಗೆ ಮೀ ಉಮ್ಮೀದಕ್ಕೆ ಅದಿವಸ ಅವಳು ಮಂಗೆ ಮೀ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ಮೀ ತೇರೆ ಯಾಕೆ ಬದ್ದಲು ಅದಿವಸ ಇತರ ವಾಹದ ದಕ್ಕಾನು ಕುರಿಯ ತನಗ ಮೀ ಹಾಸ ಮೈಕೊ ಮೀರೆ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮ ಕಮ್ಮಿ ಅಣ್ಣ
1: ಅದು ಮಾಫ್ ಕೂಡ ಅವ್ನು ಅವರ ಬದುಕೊಂಗ್ಡೇನೆ ಕೆಸ್ ಅಂತಕ್ಕೆ ಅಚ್ಚೇಸ್ ಅಡವೇ
0: ಅವಳ ಮೇಲೆ ಬರಂಗ್ ಉಪಾಗಿತಿ ಹಾ ಬದುಕೊಂಡು ಅವಳ ಮೇಲೆ ಧನ್ಯವಾದ ಧನ್ಯವಾದ ಅವಳ ಮೇಲೆ ಪ್ರೋಗ್ರಾಮ್ ವಡಾನ್ ದಿವ್ಯತಿ ದಿವ್ಯರಾಜ್ಯಗಳು ನಮ್ಮ ಪಾಕಿ ಅವಳ ಮೇಲೆ ನಮ್ಮ ಬರ ಕ್ಯಾರಿ ಧೈರ್ಯ ಹಾಕಿ ಉಳೆ ಸೂರ್ಯ ತಂಕೊಳ್ಳಿ ಕುರಿಗ ಸ್ವೇಫ್ ಬೆಂಡುಗಳು ಎಮ್ಮೆ ಅವಳ ಮೇಲೆ ಪ್ರೋಗ್ರಾಮ್ ವಡೆ ಆಗಿಂತ ದೆವ್ವ ಅಮ್ಮ ಇಬ್ಬಾರ್ದು ಅವಳ ಮೇಲೆ ಅಮ್ಮ ಹಿತು ಗಾಡಿ ಅಮ್ಮ
1: ಶುಕ್ರ ನೋಡಕ್ಕೆ ಬೋಣ ಒಂದಕ್ಕೂ ತನಕ್ಕೆ ಅವಳು ಗಾಣೆ ವಜೀಫಾಗೆ ಫೇಷಮ್ ಮತ್ತೆ ಹಾಂ ಮಿತಳು ಅಂತ ಅವಳಕ್ಕೆ ಹಾಂ ಮಿತ ಮೀ ಹಿಕೆ ಅಣೆ ತಿಬೇಫಳಂಗೆ ಮೀ ಹಾಕಿ ಹಿಂಗೆ ಅಮ್ಮ
0: ಅವಳ ನಿಮ್ಮ ವರಂಗ್ ಉಪಾವಜಿ ಅದೇ ಸೆಪ್ಪಾರು ಹಿಂಗೆ ಅವಳ ಮನೆ ಹಾಕಿ ಬೇರೆ ಅಂದ್ ಬಿತ್ತಿ ನ್ಯಾಯಸ್ತಾವ ಅವಳ ಮೇಲೆ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮದ ಬಾಕಿ ವಿಧಾನ ಅವರ ಬೋಡ ಶುಕ್ರಿ ಅದೇ ಸೆಫಾರ್ ತೇರ ಅವಳ ಮನೆ ಹಾಕಿದ್ದು ಬೇರೆ ಎಡ ಅಂದ್ ಬಿತ್ತಿ ಮಿಹಾಸಾವ್ ತೇರೆ ಲವೇಕೆ ಅಕ್ಕಿ ಅವಳ ಬಾಕಿ ವಿಧಾನ ಪ್ರೋಗ್ರಾಮ್ ಫದ್ದ ಮೇಣೆ ಮರಿಯಾ ಮಲ್ಯ ತೆಬೇಫಣ್ಣ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಣಿತ ಮಗ ಟೆಕ್ನಿಕಲ್ ತು ಅವಳ ಮೇಲೆ ಅಹಿ ತೆರವಿ ಸುಧಾ ಅತಿ ಬೇಫಣ್ಣ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಹುಷಾರಾದೇನಿ ಅವಳ ರಮೀಸ್ ಅವಳ ಮೇಲೆ ಉಮ್ಮೀದ್ ಕುರಂಗ್ ಇರಾವ್ ಕರವಿಯ ಅದಿವಸ್ ಕುರಿಮಾವ್ಗ ತೇರೆ ಹಾಕಿ ಬದಲಾಣಕಮ್ಮ ಅದೇ ಮೀರೆ ತೇರೆ ಹಾಕಿ ವಾಹದ ಕಾಲಿನ ವಾಹದ ಕಾಲ ಮುಗ ತಿಬೇಫಣ್ಣ ವರಗಿನ ಮಾಲು ಮಾತಿಗೆ ಹಾಸ ಗೊತ್ತಿಗ ತೇರೆ ಕುಡೆಯರುಗೆ ಮೀ ದತ್ರು ಮಿ ಹಿಸಾಬಕ್ ಮೀ ಕೋರಿ ದತ್ರುಗ ಸ್ಕೂಲ್ದವರ ಅದು ಕುಡೆಯರುಗೆ ಅಂತ ಅದು ಮೀ ಆಯ್ಲಿ ಹಯಾತ ಬೇಕು ವರ ಉಫಾವಿರಿ ಹಂದ ಅಂತ ಕಾಣ ಆಕೊಲ್ಲ ವಿಜೆ ಏಮೇ ಅದು ಸೆಫಾರ್ ತೇರೆ ಶುಕ್ರ ಅದಾಕರು ಮೀರೆ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮಾದ ಹುರಿ ಹಬ್ಬ ಹೊಣತ್ ವರ ಉಫಾವಿರಿಕಮ ಬಾಜ್ವರಿಕಮ ಅದು ಅಮಾಂಕಮ ಇದೆ ವಸ್ಸಲಾಮಲೇಕುಮ್ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತ್.

0: a world of rewards with the first Sharia-compliant credit card in the Maldives.
1: එංහා 441 kHz medium wave 890 MHz FM band
2: දිවෙහි රාජ්‍යයේ අඩු රාජ්‍යයේ කොම හිසාබෙග හොරිගෙන් වෙස් එවස් අගේ දෙකම කනුලා PSM ගේ චැනල්ත ෆෝනු අඩු අහලා බලාලුම ෆසීහ ගොතේ
3: PSM එය
4: දිවේ රාජ්‍යයේ අඩා දීනුගේ අඩු අදි දිවේ FM වෙස් අඩු හාල වේනේ
2: TVM yes TV අදි PSN newsස් බලාලෙ වේ
3: PSN
4: air iOS අදි Android phone තකුන් download කර වේනේ
2: PSN air
4: අවහ phone download කරපා
5: එම්ම සීදාවෙගෙන් වා තෙදු මගුක සාබිත වේ හුරුමා
2: ඉස්ලාම් දීනුගේ අකීතා වරුකත කුරුමා
5: දෙතුනියගේ හයයි පාච්චවරි කුරුමා
2: ඉස්ලාම් දීනුගේ කංකමා ගුලේගතුන් දීනිය එවුන් වෙරින්නා

0: දිවෙහි ෆුට්බෝලයන් හැදදිහ පස්සාර පුරුම්ගේ මනාසබතුග බාවා ඩයිමන් ජුබ්ලි ඉන්ටර්නේශනල් ෆුට්බෝල් ටෝර්නමෙන්ට්
1: ජුන්නෝ එකතුන් දිහයක ගදොළු රස්මී දනුක
0: දිවෙහි රාජ්‍ය
1: බංගලාදේශ
0: පාකිස්තාන්
1: අද අෆ්ගානිස්තාන් වාදුරා මිත්ත ටීවීඑම් එස් ටීවී අද දිවි රාජ්‍ය ගඩොන් වගුතුන් ගෙනස් දෙන
0: ජූන් එවන දුහු හවීරු බංගලාදේශ පාකිස්තාන්
1: ජූන් එවන දුහු රේගඩු දිවෙහි රාජ්‍ය අෆ්ගානිස්තාන්
0: ජූන් හතරවන දුහුගේ හවීරු දිවෙහි රාජ්‍ය පාකිස්තාන්
1: ජූන් හතරවන දුහුගේ රේගඩු අෆ්ගානිස්තාන් බංගලාදේශ
0: ජූන් හයවන දුහුගේ හවීරු අෆ්ගානිස්තාන් පාකිස්තාන්
1: ජූන් හයවන දුහුගේ රේගඩු බංගලාදේශ දිවෙහි රාජ්‍ය
0: ජූන් දිවවන දුහුගේ රේ ෆයිනල් මැච්
1: ෆයිනල් මැච් ලබා දුපුරාණි එන්නේ ගින පොයින්ට් හොදා දෙතින්
0: දිවෙහි ෆුට්බෝලයේ හැදිය පස්සාර පුරුම් ගමනාසවතුක බාපා ඩයිමන්ඩ් ජුබ්ලි ඉන්ටර්නේෂනල් ෆුට්බෝල් ටෝර්නමෙන්ට්
1: දිවෙහි ගෞමී ටීම සාබස් දිනම දඬු පුරාල මාහිම
0: දිවෙහි ගෞමී ටීම සාබස් දිනම දඬු පුරාල මාහිම දිවි කේවා කොදින්න කියමු මෙහිය රේඩියෝ මුදර්රිස් ඉස්ලාම්
2: මේ මිහාරති කුදින මැසක නිවිච්චත
3: ලබා
2: එහෙම ෆුරතමා යාණියා කියල්දි බන් යාණියා ෆාහගවි එක්කමෙ
3: මිස්තකොන් කොෆාවා හොරිහා අමලගේ හිසාබ බල්ලවාන දුව එක්ක
0: දිවිහි ඉස්ලාම් කේවුම්ක ඉතුරු එහිය
4: රේඩියෝ මුදර්රිස් සානවි දිවිහි
0: රේඩියෝ මුදර්රිස් මිහාරු YouTube චැනලුම් කොම්මෙ වගතකුස් අඩු හාලිවේරි දිවිරාජ්‍ය ගඩුගේ YouTube චැනල් අවහා සබ්ස්ක්‍රයිබ් කොළබා
5: ඉල්මී නූරුන් හිත්තං ආරෝකුරුවා දෙදුණියගේ වාජ්‍යවරිකම මගු දක්කාදේ
6: ತುಳಹೆಯೋ ಫುದುಂತೆರಿ ಉಫಾವಿರ್ದಿರುಳುಮಕ ರಾಸ್ತಾ ಫಹಿಕೊತ್ತೆ
5: ಉಮ್ಮೀದು ಆಕೊದ್ದಿ ಎಕಣಿವೆರಿಕಂ ಫಿಲುವಾದೆ
6: ದಿವೆಹಿರಾಜ್ಯಗೆ ಅಡು
5: ಎಂಹಾ ಸತರ್ಸೆಗ ಸಾಳಿಸ್ ನುವೆ ಕಿಲೋಹಾರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್
6: ಅಡಿಹ ನುವೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ಎಫ್ಎಂ ಬ್ಯಾಂಡ್

0: السلام علیکم دنیا کڑی اڑو سوم ادی بلدو من گندوا ایم ہے بیفر نہ مرحبا دنوا دنیا کڑی گمی پروگرام ائی کو می بدل کلی اون موسا مطلب دنیا کڑی گمی پروگرام کی دنیا گ مسرو گہ گمندا مہم کن کما بدل اڑو من تیار کو گنس تے پروگرام ای گتو می پروگرام گورنمنٹ بدل ما مجے فام ونی یہودین لومدان اد مندا حملات ہٹوما امریکہ گ رئیس ڈونلڈ ٹرمپ مسک کے کرب نمی موضوع گ اس اڑو من تفصیل سا کل دے بانی اڑو من گنلسٹ محمد جواد یوسف جواد مرحبا گے تو می یہودین لبنان ادے کولا ہنگمو میدا ادوان لگے مسلاگ ایران میہار منی انزار دے وافا ایران انزار دین دیما کو میکم میہار ہنگمو دا گتا بدار کینے تو می سہا کرے نی
1: بسم اللہ الرحمن الرحیم السلام علیکم ورحمۃ اللہ وبرکاتہ ادے ایڑا نوانے امریکہ یا ایران ادے تری گا میدی اپریل مہو می واگوتی ابسم گا ಎಬ್ಬಸುಮ ಕಂ ಆದೇವನ ಹಮಲಾತ ಹುಟ್ಟಾದ ಈ ಅಮೆರಿಕಾ ಇಸ್ರಾಯಿಲು ಈರಾನ್ ಅದ್ದೇನ್ ಫಿಶಿ ಹಮಲಾತ ಫೆಬ್ರವರಿ ಮಹುಗೆ ಅಶಾವಿ ಹುಗ ಎತ್ತು ದೇನ್ ಫಿಶಿ ಈ ಹಮಲಾತ ಹುಟ್ಟಾದ ಮೀ ಏಪ್ರಿಲ್ಗ ದಿಫರಾತು ಎಬ್ಬಸುಮೆ ಉಜೂದ ಗಿನ ದೆನ್ ಎಬ್ಬಸುಮ ಕಿ ಏಯಿ ವಗುತಿ ಎಬ್ಬಸುಮೆ ದೇಹಸ್ತಾಗೆ ದೆನ್ ಎಬ್ಬಸ್ಸುಮ್ ದಿಗುಲ ಮುಂಗಸ್ ಮಿ ಹಾರ್ಮಿ ಮಣಿ ಎಕ್ಸ್ಟೆಂಡ್ ಕೊರ ಮುಂಗಸ್ ಅದಿವಸ್ ಮೀ ಅನೇ ದಾಯಿ ಮೇ ಎಬ್ಬಸುಮ ಕಣ್ಣ ಆದಿವೆ ದಾಯಿ ಮೇ ಎಬ್ಬಸುಮಗೆ ವಾಹಕ ತಂಗೆ ಬದಿಕೆವೆ ದೆನ್ ಎ ದಿಗುಲಮು ಗೊಸ್ ಮಿ ಹಿಸಾಬಂಗ ಆಯರುಗ ಮೀ ಈರಾನ್ಗ ಲಾಗಮೋಗ ಬಾರ ಬುಹುರಿ ಇಸ್ರಾಯೇಲ್ಗ ಅಮೆರಿಕಾ ದಿಫುರಿ ಜೆಟ್ಟುತ ಎ ಬುಹುರಿ ಫೈಟರ್ ಜೆಟ್ ತಕ್ಕೊಂಡು ಹಮಲ ದಿವಿದಾನೆ ಏಕಮ ಏರು ಹಮ ಹಾಹು ಹಾಹು ಮೀಹು ಮರುವಗೆಂದಾನೆ ಏಮ ಈರಾನು ಮಿ ಬುಣಿ ಮಿಗುತ ಮಿ ಎಲ್ಲಾನು ಕುರಿ ಮದ್ದೆಂತಿ ಮಣಮಿನಕ ಮಡುನೆ ನೊತಿವೇನೆ ಮಿ ಹುರಿ ಹಾದು ಹುಸ್ ಇಸ್ರಾಯೇಲ್ ಮಿ ವೈಲೇಟ್ ಕೊರಮು ದಿಯೈ ಎಕ್ಕಲ ಎಬ್ಬಸುಮ ಖಿಲಾಫಶಿ ನೋಡಿ ಎಬ್ಬಸುಂ ಹಮ ರೂಳೆ ಹಿಸಾಬ ಇದನ್ನು ಹಮಲಾತ ಹುಟ್ಟಾದ ಎಬ್ಬಸುಂ ಅಮೆರಿಕಾ ಇಸ್ರಾಯೇಲ್ ಅಮೆರಿಕಾ ಇರಾನ್ ಅದೇ ತೆರೆಯುವ ಎಬ್ಬಸುಮ್ ಇಸ್ರಾಯೇಲ್ ಶಾಮಿಲ್ವೆ ಇಸ್ರಾಯೇಲ್ ಲುಬ್ರಾನ್ ಅದೇ ಹಮಲಾತ ಶಾಮಿಲ್ವೆ ಈಗ ಏನು ದೆಂತಿ ಬಣ್ಣ ಕಣ್ಣುತ್ತಿವೇನೆ ಮಿಹಾರು ಇದನ್ನು ಬೇರೂತ ಬೇರೂತಕ್ಕೆ ವರ ಆಬಾದಿ ಬೊಡು ಸಿಟಿ ಇದೇ ಲುಬ್ರಾನ್ಗೆ ಬೇರಿರ ವರಗ್ಗಿನ ಮದನಿ ಮಾರಾತ್ತಕ ಮೀಹುವ ಗೆದೊರ ಬಡಿ ಠವರ್ತಕ ಹೆಚ್ಚಿ ಫಣರ್ ಬುರಿ ವಿಹಿ ಬುರಿ ತಿರೀಸ್ ಬುರಿ ಮೀನು ದಿರುಡೆ ಟವರ್ ತಂಗೆ ಬೋರಿ ವಿಫಾರಿ ಇಮಾರಾತಂಗೆ ಬೋರಿ ಏತೋ ಆಫೀಸ್ ತೋಗೆ ಇಮಾರಾತಂಗೆ ಬೋರಿ ಬಡತಿ ಟವರ್ ತವರ ಕಂಜೆಸ್ಟೆಡ್ ಸಿಟಿ ಬೇರೋತಕ್ಕೆ ಏಮ ಮೀ ಸಾಬು ನಿಂತಿವಣ್ಣ ಅಮೆರಿಕಾದ ಕ ವಾಹಕತ ದಾಯಿ ಮೀ ಎಬ್ಬಸು ಮಕ್ಕ ದಾಯಿ ವಾಹತಕ್ಕಾತ ಅದೆತ್ತು ಏಕಮ್ ನುಸೀದಕ ವಾಹದಕ್ಕೆ ಪಾಕಿಸ್ತಾನ ಮೇದೂರು ಕೊತ್ತ ವಾಹದಕ್ಕೆ ಏ ಸಾಬು ನಿಂತಿವಣ್ಣ ವಾಹಕತ ಹುಟ್ಟಾದಿ ದೆನ್ ಅಮೆರಿಕಾ ಕ ಬದಲ್ ಕುರಾಣಿ ಮೆಸೇಜ್ ತಕ್ಕೆ ನೋಡಾಣಿ ಏತು ಏ ಎಂಗಿಂಜಾರ್ ಅಣೆಂಗಿಂಜಾರ್ಗ ದಿನಿ ಫಹರಿಗ್ ಗೊತ್ತ ಹಮಲಾ ದೀಫಿಯ ಇಸ್ರಾಯೇಲ್ ವಸ್ ಹಮಲಾ ದಿಂಜಿದಾನೆ ಅಮರ ಹಮ ಹಮ ಸೀದಾ ಗೊತ್ತೆಗ್ಗ ಈರಾನು ಹಮ ಕುರಿಗಸ್ ಮಿಸೈಲ್ ಫೋನ್ ಆಗುತ್ತ ಲುಬ್ರಾನ್ಗ ದಿಫಾವುಗ ತಿಮ್ಮಣ್ಣ ಇಸ್ರಾಯೇಲ್ ವಸ್ ಹಮಲಾ ದಿಂಜಿದಾನೆ ಏಕಮ್ ಏ ಈರಾನ್ ಕ ಸಸೇಕಮೆನ್ನು ಏ ಹಮಲಾ ದೀಫಿ ಇಸ್ರಾಯೇಲ್ ಅನಕ ಹಮಲಾ ದೇನೆ ಈರಾನ ದಿನ ಮನಕ ಅಮೆರಿಕಾ ಇತ್ತರೆ ವಣ್ಣಾನೆ ಏನವಸ್ ಕೊಮ್ಮಿಗತ್ಕು ವಿಯಸ್ ಮೀ ಅನೇ ಈರಾನ ಕ ಕೆತೆ ನುಕುರವೇ ಮೀ ಮೀ ಮೀ ಅನೇ ಲುಬ್ರಾನ ಮಿದ್ದೆ ಹಮಲಾತ ವರ್ಗದ ಫೈ ಹಮ ಗಿನ ಬಯಕು ಮದನಿ ಮಿಹು ಶಹೀದ್ ಮುಂದಾತಿ ತೆಂಗ್ ಏಕಮ ಕಾಳಾದಾನೆ ಹೆಂ ಬಯಕು ನೇ ಇನ್ಸಾನ್ ಹೆಗತ್ತ ಕದ್ದ ಗೋವಾ ಯೂರೋಪ್ ತಂತ ಹಮ ಇಸ್ರಾಯೇಲ್ ಹಿಮು ಎತಿವಿ ಅರಬಿಂಗ್ ಫಲಾತಕ್ಕೂ ನೆಕ್ ಕಮೆಂಗ್ ಅಸ್ ಏಮ ಮೀ ಕಿರಿಯಾಸ್ ಮೇಕಮ ಕುಳವೆಂಗ್ ಒತಿ ಕಿರಿಯಾಸ್ ರೋಲೆ ಕುಳವೆಂಗ್ ಒತಿ ಈರಾನ ಏ ಈರಾನು ಹಮಲಾ ದೇನಕಂಗೆ ಈರಾನು ಹಮಲಾಗ ಬಾರು ಹುಂಡಕಂ ವೆಸ್ಸಂಗೆ ಏಕಂಗ್ ಫೆಣಿಜ್ ಅದು ಇಸ್ರಾಯೇಲ್ ಜೆಹಲು ವಾಕಂ ವೆಸ್ಸಂಗೆ ಏಮಿ ಮಮ್ಮಿಗ ಇಸ್ರಾಯೇಲ್ ಸಿಹುಂ ವಾಕಾಲ ನೋಡಿ ಕಂಬಡು ವಾಕಾಲ ಇಂಜಾರ ದೇವನಸ್ ದೇವೇನಿ ಈರಾನ್ ಏಮ ಈರಾನ್ ಇಂಜಾರ ದಿನಿ ಇಸ್ರಾಯೇಲ್ ವೆ ಸಮರ ದಿನ ಜೀದಾಣಿ ಅದು ತಿಮ್ಮಣ ಇಂಜಾರ ವಿಸ್ದಿ ಇಂಜಾರ್ಗು ಬುಣನಿ ಮಿಹಾರ್ ಮೇತಿ ಹುರ್ಮುಸ್ ಕಂಡೋಳು ಬಂದು ಕೊಫೆ ಏಗಿ ಇತರು ಬಾಬುಲ್ ಮಂದಬ್ ಏಯ್ ಸುವೇಸ್ ಕೆಣದು ಸುವೇಸ್ ಕಣದು ಹೊರಸ್ಕೋ ರಕ್ಕಂಡು ಆಸ್ ಅರಬಿ ಕಂಡು ವಣ್ಣ ದುರೋಷಿ ಏಯ್ ವಾಕಿ ಹುರ್ಮುಸ್ ಕಂಡೋಳಿ ಅವರೇ ಮುಹಿಮ ಕಂ ಕುಡ ಸರಹ ದೆನ್ನು ಗಾಗಣಕ ವಿಸಕ ಫನ್ಸ್ ವಿಹಕ ಕಿಲೋಮೀಟರ್ಗೆ ಎವರೆಸ್ಟ್ ಕೂಡ ಗಾಯನಕ ಬಾರ ತೇರಡಕ ಕಿಲೋಮೀಟರ್ಗೆ ಸರಹದ್ದಿ ಏತು ಹಣಿ ಸರಹದ್ದಿ ಎತ್ತಮಸ್ ಬಂದು ಕೊರಿ ಜೀದಾನೆ ಹೂಸಿನ ಮಿಹಾರ್ತಿ ಬಣ್ಣ ವಾಹದಕ್ಕೂ ರಾಫಿ ಮೆಮಿಸಲ್ಲ ಇಂಗೂಡ ನಾನು ಹೂಸಿನ ಕಂಟ್ರೋಲ್ ಕೂಡ ಸರಹದ್ದಿ ಯಮನ್ಗೆ ಹೂಸಿ ಹೂಸಿನ ಕಿ ಇರಾನ ಗುಳೇ ಬೈ ಅದು ಕುರಿಗ ಇಸ್ರಾಯೇಲ್ ಹಮಲಾದಿಂತ ಕುರಿಗ ಅಜ್ಜಾಗ ಜನ ಸೈಡ್ ನುಣಿ ನಸ್ನತ್ತಾನು ಅತುಲಾಂತ ಹಿಂಗೀರುಗ ಎಮ್ಮಿ ಹಂಗೆ ದಿಫಾವಾಗ ಹೌಸಿಂಗ್ ಹಮಲಾದಿ ದಿನೀಮ ಹಮ ಯಮನ್ ವಿಸ್ ಇಸ್ರಾಯೇಲ್ ಹಮಲಾದಿ ಏನಮ್ಮ ವಿಸ್ ಹೌಸಿಂಗ್ ಹಮಲಾತಕ್ಕೆ ಹುಟ್ಟೂಣು ಅನಕ ಅಮೆರಿಕಾ ಅವರು ಹಮಲಾತ ಹುಟ್ಟು ಅಮ್ಮಗೆ ಇತರ ಮನವರ್ತ ಫೋನ್ ಬ್ಯಾಗ ಫೋನ್ ಅಮೆರಿಕಾ ಯಾಕೆ ವಸೆ ಕಮೆಂಡ್ ಅಮೆರಿಕಾ ದುರದ್ದಿ ಹೌಸಿಂಗ್ ನಕ್ಕಿ ಸಹ ವರ ವರ್ಗದ ಬೈ ಎಮಿಂಗತ್ ಗಬರ್ ಹೈಪಾಸೋನಿಕ್ ಮಿಸೈಲ್ ಮಿಕ್ಕಿ ಅಡವರೆ ಬಾರಗುಣ ದಿಹಗುಣ ಬಾರಗುಣದ ತುರುಕುರ ಹೆಚ್ಚಿ ಹೆಚ್ಚಿ ಈಗ ಹೆಚ್ಚು ಫೋನ್ವಾದ ಅಮೆರಿಕಾ ಮನೋರ ತಕ್ಕ ನಾರಾಯಣ ನೋಡಾನ ಎಮ್ ಅಮೆರಿಕಾ ಕಣ್ಣು ಹೌಸಿನ ಕುರಿ ಮತ್ತು ಕುರಿ ಫಾರೂಸ್ ಡೀಲೆಂಗ್ ಹದಾಫ್ ದಿ ಎಂಬ ಮಿಗುತಂಗ್ ಇಂಜಾರ್ ಥಿಂಗ್ ಇಂಜಾರ್ ಮಿದೀನಿ ಏತ ವಾಹಕ ತಕ್ಕು ವಕಿವಾಣ ವಾಹಕ ಸುಳಾಗ ವಾಹಕ ತಕ್ಕು ಈರಾನ ಸೀದಾ ಗೊತ್ತಾಗ ಹಮದಾ ದಿಂಜಿ ಹಿದಾನ ಕಮ ಹೆಜ್ಜ ಮುಳಿ ಎತಿ ಕುರಿ ಹಾಲತ ದೀತ ಅನೇಕಳು ಹುರ್ಮಸ್ ಕಂಡೋಳು ಬಂದು ಕುರ ಹುರ್ಮಸ್ ಕಂಡು ಬಂದು ಕೊಫಿ ಅಮೆರಿಕಾಗೆ ಮನವರಕ ವಸೇದನ್ನು ಕೊಂಡೇ ಮಾಣಿಕೆ ಅಮೆರಿಕಾ ಸಪ್ಲೈ ವಿಷ್ಣುಗೆನೇ ಹುರ್ಮಸ್ ಕಂಡೋಳು ಎತ್ತಿ ಬಂದು ಅಣಕು ಬಾಬುಲ್ ಬಂದು ಕಂಡೋಳು ಬಂದು ಕೊಫಿಯ ಅಮೆರಿಕಾಗೆ ಬ್ಯಾರು ಮನವರ ತಂಗೆ ಬೂರಿ ಈರಾನ ಹಂಗುರ ಹಾಂಕುರಂಗೆ ಆಸೂರಿ ಅದೇಸ ಬೂರಿ ಬೈಂಗಿಚ್ಚಿ ಎಬ್ಬ್ಯಾಚಿ ಹಿಂಗಿಚ್ಚಿ ಏ ಮಮ್ಮಿ ಇಂಜಾರ ದಿನುಮ ಫಹು ಟ್ರಂಪ್ ಹಮ ಬಗುತು ನತನ ಯಾವ ಗುಳಿಕ ಮಗಣಿ ಉಳಹಬುಣಿ ತಿದ್ದೆ ಹಮಲತ ಹುಟ್ಟ ದಾಶ್ ಏದು ಖಾಸಕು ಬೈರೂತ ಎವ್ವೆ ಸುರ ಹಮಲ ದಿಗಿನ್ನುವಾಣಿ ನಗೋಳ ಬೈರೂತ ದಿಂಗ್ ಹಮಲಾತ ಮೇರೆ ಹುಟ್ಟಾರಿಕ ರಶ್ಮಿ ಕೊಂತಿ ಅಂಗಾಸ್ ದಿಂಗ್ ಆಮುಖ ಮಿದೆ ಹಮಲಾತ ವಸಿ ಹುಟ್ಟ ದಾಶ ಹಿಜ್ಬುಲ್ಲೋ ಸತಿ ಹುಟ್ಟಾದಾಗುತ್ತಿ ಏಮ ಕೊಮ್ಮೆ ಸುರಕ್ಕ ಎಬ್ಬ ಸುಮ ಆದೇ ಹೋತಿ ಏನ್ ನಮವೆಸ್ ಫಹುಂ ಲಿವೆ ಹವರ್ ತಬ್ಬಣ ಆಗುತ್ತೆ ದೇಕೊಂಡು ದುಬುರಾಣ ಅದೇ ಕೊಮ್ಮೆ ಸುರಕ್ಕ ಸಾರಿ ಹಮಲಾತ ದೇ ಏಕಮಕ್ಕೂ ಎಕ್ಕದ ಬೇರೂತ ದೆಂಗ ಹಮಲ ಏ ಹಮಗೆ ಆಗಣಕ್ಕೆ ಬದಲಾಕ ಬುಡ್ಕಾತಲು ಆಮೇಗಿ ಏ ತೋತಿ ಹುಟ್ಟಾದ ಬಾಕಿ ನುದೇ ಗೊತ್ಕಂಡು ನಿಮ್ಮ ಏ ಅಸುಮಿ ವೇಗ
0: ನೆಂಗ್ ಈರಾನ್ಗೆ ಮಿ ಇಂಜಾರಾಯ್ಕು ಜಾವತ್ ಫಾಂಕ್ರ ವಾಹ್ ತಿಂಗ್ ಇಂಜಾರ ದಿಂ ವಾಹಕದ ಮಿ ಈ ಇಂಜಾರಾಯ್ಕು ಬಿಫಾರು ಅಳುಮೆಂದ ಫೆನಿಗೆ ಮಿದೆ ವಾರ ಸೀರಿಯಸ್ ಕೊತೆಗ ಟ್ರಂಪ್ ಮಿಕಂಕ ನಂಗ ವಾರಿ ಇಟ್ಟು ಕೊರ ವಿತಂಗ್ ಮ್ಯಾಗಂಡು ಸೌವೇಗ ಗೊತ್ತುಕ ಫಾಂಕ್ರ ಕೊಂಕ ಮೆತ್ತು
1: ಏ ಟ್ರಂಪ್ ಹಂಗ್ ಏ ಬೈ ಹೆಂಗೆ ಬಿಡ ಅನ್ನೋ ಹಂಗೇತು ಈರಾನಕ್ಕೆ ಫಾತ ಜೀನ ಗೌಮೆಂಟ್ ನೋಂಕ ಅದು ಈರಾನ್ ಏಕಮ್ಮೆ ಬುಣಫಿ ಏಕಮ್ಮೆ ಕುರಾನ್ ಎಸ್ಕ ಅದು ಈರಾನ್ಗೆ ಬಾರು ಫೆಣಿಚ್ ಟ್ರಂಪ್ ಅವಿಸ್ ಇವಡನ್ನು ಟ್ರಂಪ್ ಹೀಕುರವಿ ಗೊತ್ತಕ್ಕ ನೋಡಿ ಎಣ್ಣೆ ದಫಾಕುರು ಗೊತ್ತೆ ಎವಿಸ್ಕಮ್ಮೆ ನುದಿಯ ಟ್ರಂಪ್ ಎಮ್ಮೆ ಫಾಹಂ ಬೇವಿ ಅಮೆರಿಕಾಗೆ ಕೆಬಿನೆಟ್ ಬದ್ದಲೂಮುಗ ಏನಗೆ ಸರ್ಕಾರ ಕೆಬಿನೆಟ್ ಬದ್ದಲೂಮುಗ ಹೇಗೆ ತೆರಂಗೆ ಬೂರಿ ಲೀಕ್ ವೆಫ ವಾಹಕತಕ್ಕೆ ಏ ಲೀಕ್ ವೆಫರ್ ವಾಹಕತಕ್ಕೂ ಹೆಂಗೆ ಗೊತ್ತು ಗವಿಸ್ ಟ್ರಂಪ್ ವಿದಾಳು ಕಮ್ಮಿ ಕೆಬಿನೆಟ್ ಬದ್ದಲೂಮುಗ ಅದು ಹೇಗೆ ಹೇಗೆ ತೆರೆಯ ಹಮ ಏನಕ್ಕೆ ಮುಸ್ತಶಾರ ಸಿಮಿನೇ ಗೊತ್ತ ಹಮ ಏಕೆ ಕೆಬಿನೆಟ್ ಮೆಂಬರು ನೆನ್ನು ಕೆಬಿನೆಟ್ಗೆ ತೆರೆಗೆ ಹಿಮ್ಮಿನೇ ಅಮೆರಿಕಾ ಕೌಮಿ ಸಲಾಮತ ಬಿಹೇವಿಯರ್ ಯಾವಿಸ್ ಏ ಬದ್ದಲು ಹಿಮಿನೇ ಇದು ಅಮೆರಿಕಾ ಎಮ್ ಎಸ್ ಬದ್ದಲು ಸಿಯಾಸಿ ಎಮ್ ಎಸ್ ಬದ್ದಲು ಏ ಬದ್ದಲು ಮಗ ಎಮಿಗೆ ದತಿನ ದೋಸ್ಕುರಿಂಬೆ ಈ ಬದ್ದಲು ಮೆಕ್ಕೊಂಡು ಏ ಬದ್ದಲು ಮಗ ಟ್ರಂಪ್ ಇದಾಳಕೊಂಡು ಈರಾನ ಹಮಲ ದಯಂತಿ ಮಣ್ಣ ನಿಮ್ಮ ನಿಮ್ಮಕ್ಕೆ ಗೋಹಿಕ್ಕಿ ಮೀಕೆ ರಶ್ಮಿ ಗೊತ್ತು ಆಚಿಸನ್ನು ಮೀ ಫರದಾಗ ಫರಾತು ಲೀಕುವ ಹಬರ್ತ ಮೀ ಚೆಬೋರಿ ಅಮೆರಿಕಾಗ ನೋಸ್ತೋಗ ಏದು ಅಮೆರಿಕಾಗ ನೋಸ್ತೋಗ ಸೆಬೋರಿ ನ್ಯೂಯಾರ್ಕ್ ನ್ಯೂಯಾರ್ಕ್ ಟೈಮ್ಸ್ಗೆ ಸೆಬೋರಿ ಬಾಕ್ತ ವಾಷಿಂಗ್ಟನ್ ಪೋಸ್ಟ್ಗೆ ಸೆಬೋರಿ ಬಾಕ್ತ ಎಕ್ಸಿಎಸ್ಗೆ ಸೆಬೋರಿ ಬಾಕ್ತ ಏದು ಲೀಕ್ ಯಾಕಂದೇ ವೈಟ್ ಹೌಸ್ಕ್ಕೂ ಯಾಕಂದ್ರೆ ದೊಗ್ ಎಂಡು ಸ್ನುಕರಿ ದೇವಿ ಸ್ನುಕರಿ ರಶ್ಮಿ ವಾಹಕ ತಕ್ಕೊಂಡು ಮೀಕಿ ರಶ್ಮಿ ಗೊತ್ತೋದ್ ಮೀ ವಾಹಕ ತಕ್ಕೊಂಡು ಉದಕ್ಕೆ ಕಾಣಿತ ವಾಹಕೇಕಿ ಎ ಕೆಬಿನೆಟ್ ಬದ್ದಲು ಉಮ್ಗ ನೋಡಿ ಆ ವೈಟ್ ಹೌಸ್ಗೆ ಮೀ ಬೇವಿ ಅಮೆರಿಕಾಗೆ ಎಮ್ಮೆ ಈಶ್ವರಿಗೆ ಬದ್ದಲು ಟ್ರಂಪ್ ವಿದಾಳಿಕವಣಿ ಈರಾನ್ ಅದ್ದಿಂಗ್ ಹಮಲಾಗಕ್ಕೂ ನತೀಜ ನುಣರವಣಿ ಹೇಗೆ ಮೀಣಿ ಸದಾಮಣ್ಣು ದಾಯಮಿ ಎಬ್ಬ ಸುಮಕ ದಾಕಸ್ ಈರಾನ್ ದುಲೆನ್ನುದೇ ಹೇಗೆ ಈರಾನ್ ಬೇಣುವಾಕಂತ ತೆಗೆ ನೀಮನೆ ಕವಜ್ಞ ಏಮ ಬೇ ತಿಮ್ಮಣ್ಣ ಹಾಸಲು ಕೊರಂ ಬೇಣು ಅವಸ್ ಮಕ್ಸುದ್ ಹಾಸಲು ನುಯಿ ಏಮ ಆಕೆಕಿ ಟ್ರಂಪ್ ಅಮಿಲ್ಲ ಇತರ ವಡಾಯಣ್ಣೆ ಕಮ ಬೇ ಬದ್ದಲು ಮುಗ ಮೀ ಈರಾನ ಹಮಲ ದಿನಮಕ್ಕೆ ಏನೇ ಹೆದನು ಬರಬಡು ಗೋಹಿಕ್ಕಿ ಹೇದು ಏಮ ಟ್ರಂಪ್ ಹೆಂಗೆ ಮೀ ಬೇರೂತ ಹಮಲ ದೀಫಿಯ ಇಸ್ರಾಯೇಲು ಈರಾನು ಹಾಗೂ ಫಟಾಸ್ ಫಾಣಕ ನೂಣಿಯ ಬಾಬುಲ್ ಮಂದ ಬಂದು ಕುಫಾಣಕ ಏಮ್ ವಿಜ್ಜಿ ಅಣಕ್ಕ ಆಯ್ತು ತಳೆಂಗ್ ಎದೆ ಉಣಿ ಬೊಡು ದೊರೋಟಿಕ್ ಅಣಕ್ಕ ಆಯ್ತುರ ತೇವ್ ಬಂದು ಹೋಗಿಂದ ಮಿಹಾರ್ ಮಿಸಾದಕ ಸೌದಿ ಅರೇಬಿಯಾ ರಕ್ಕಂಡು ಹೊರಸ್ಕೊಮ್ಮಿ ಫೋನ್ವಾ ತೆಲುಗೆ ಎಬ್ಬ ರಗಳು ಎಬ್ಬಾದ ವಿಧಾನ ಮೀ ಸುಸ್ಕಣದ ಹೊರಸ್ಕೊ ಏಕಮ್ ಹೆಸರಹದ್ದು ಹಂಗುರಾಮ್ ಫಿಟಿಜ್ಜ ಏಕಮ್ ವಿಷ್ಣು ಕೊರೇ ಏರು ಮಾಡುಗತಿಗೆ ಅನೇಕ ದುನಿಯಾಗೆ ತೆಲುಗು ಬಾಜಾರು ತೆಲುಗು ಆಗ್ಬೋದು ಹೋಗಿಂದ ಮಿಸಾದಕ ಸುಸ್ಕಣದ ಆಚೆ ಸವಿಸ್ ಏತಾವರ ಕ್ಯಾರಿ ಎಂಬ್ರ ಬದರ್ ಸೌದಿ ಅರೇಬಿಯಾಗೆ ಎಂಬ್ರ ಬದರ್ ಏನಾರು ಹಮವರ ಕ್ಯಾರಿ ಗೀತ ಅನೇಕಳು ಕೊಮ್ಮೆಗುತ್ ಕವ್ಯಸ್ ಎ ಬಂದರು ದೇವಿದಾನೆ ಮಿಸಾದಕ ಉತ್ತರ ಗೊಸ್ ಸುಸ್ಕಣದ ಹೊರಸ್ಕೊಗ್ಗೆ ಯೂರೋಪ್ ನೋಣಿ ಅಮೆರಿಕಾ ದೇವಿದಾನ್ ಎಟ್ಟೆ ತೇಟಿಂಗ್ ಕರುತ್ತೆ ಹಿಂಗೆ ದಕ್ಕಮಕ್ಕೂ ದೇಕುಣು ಅರಬಿ ಕಂಡ ನೋಕುಮೆಗೆ ದೆಂಗ್ ನುದೇ ಯಾವಾಗ ಬಾಬುಲ್ ಮಂದಬ್ ಬಂದು ಕುಫಿ ಕಣ್ಣು ವಾಣ್ ಏಕಮ್ ಅಣಕೊಳ್ ಎ ಬಾಬುಲ್ ಮಂದಬ್ಗೆ ತೆರೆಗೆ ಸರಹದ್ದು ಹಂಗುರಾಮ್ ಫೆಶು ನಸ್ ಮಿಸಾದಕ ಅಮೆರಿಕಾಯ ಹೂಸಿನ ಅದೇ ತೆರೆ ಏ ಎಂಬೋ ಬಂದರ ಬಾರ್ಬೋಡು ವಾಣ್ ಎಂಬೋ ಬಂದರು ರಕ್ಕ ವಾಣ್ ಎವರ್ ಕ್ಯಾರಿ ಅವನು ಇದಕ್ಕನಿ ಮೀ ತಿಂಗ್ ಹತ್ತರ ಹಾಫ್ ಕಿಲೋಮೀಟರ್ ಫೋಣ ಹತ್ತರಗೆ ಮಿಸೈಲ್ ಎವರು ಹೂಸಿಂಗ್ ಅತ್ತು ಏಮ ಸೀದಾ ಸೌದಿ ತನಕ ಹಮದಾನು ದಿನ ರೊಕ್ಕ ಅವರಬ್ಬೋಡು ವಾಣ್ එමෙජ්ජ එකහල් හාලතගේ මේ කොන්ෆ්ලික්ට් එක නුදානි තනක තෙවට එකතකේ නුදානි තනක එහිම ට්‍රම්ප් මිනිග ඉවරබුඩු බිරි ඊරාන් මේකන් කොෆ්ෆානේ ඒ ඊරාන් වරබුඩ කෙක් කොෆියේ එහෙන් විමයි හා අවහම් මින මිරෙක්ට කුරි මිය මියද දෙම් මිය ගහම නැතන යහ ගුලහබුනේ කොනේ මිහර් මිස මුට්ටදාශ ખાસක බේරුත දෙහම දෙන් දෙන් දේවි හමලත් එම බේරුත කමලයන් උදේ එම ආවුනේ දන්නා ට්‍රම්ප් මෙහව රියෙක්ට් කුරෙවි එකමක නොරක්කා බොඩුකම අද ඊරාන් මිහාර් බුණාගතුම් විජ්ජියා ඇගේ තොමි ඇමරිකා ගම සෝස්තකු බුණාගතුම් විජ්ජියා මි හඟුරාමාගේ දොස්සරුගා ඊරාන් මි ඉංගඩානවන මිසෛල් මි ෆොණුවනි බයිෆාර එබ මූව් කුරා එක හරකත් තෙරුවා මි හරුතක් මොසෙව ෆොණුවා එකම එච් සවර බොඩක් ඒ හරුතන් අල්ලාහ කුරාත් ෆංගස් මි ෆොණුවනි බීමු අඩි බීමුගේ බොරි බින්ගරාස් තකේ ඊරානුග හම බින්ගරාස් සිටී තකේ එතන් තරුග මිහිරි මිසෛල් ත එතන් තන් හලාක නොකරවන ඇමරිකා එක ලගමලත් ඉස්රායිල් කවිස් එතන් තන ගොහුන්න ලෝවල තහකුනන හොරු තකකුන් මිසෛල් ලොකම ගෙන් දාගොතක නුකම දීම ෆොයත බන්දු ආගොතක මිනනි දැන් ඇමරිකා මේ හමලා දින් දොස්සරු ඊරාන ඇමරිකා හගොරාමගේ දොස්සරු ඇමරිකා එතන් ත සෙටලියටුන් දෙනගෙන් ෆා ඒගේ තෙරෙන් මි මිසෛල් නුකුන්න බයිතන් තන හොර බොන් අලා නේද බිමඩි මි නුකුන්න දොරුතකි වාකේ කි ඒ නුකුතුම ෆෝ ඔටෝමැටික් බන්දු වේක මචානකා මේ වෙලියලිකන් තවනි එවි ඔක වානතකි නුකුන්නේ කොන්දට කොන්නේ ගේත එකමක සෙටලියටුන් හවර බදාකම වඤ්ඤා එතන් තන් ෆාහ කර වෙන්න කොෆ එතන් තන බොන් අලා හෙබොත් බොන් එලි මේරණ මිසෛල් තක නුකුම වේනත ඒගොත බයත්තන්ත බන්දු වි එක හුරි හතනෙන්න මිහාර ඒගොත බන්දු කුරි හුරි හතන ඊරාන වලු මරාමත් කො හුළු ඇසි එවන් ඒ සිටීත මරාමත් කුරි කනේ සිටීත ගෙල්ල වෙන්නු වේ බිමඩි කුරි සිටීත එක මිසෛල් නුකුන්න දොරත එතන්තන් හුරි ෆස්සෙලි එක මිසෛල් තාෂි වේ ඇමරිකා ෆොණුවා මිසෛල් තව සිතන වාදි තාෂි වේ එහෙන් ඒ හුරි ෆාඩක එක බන්දු වේ මිහාර එතන්තන් අනෙක්ක මි ෆයර් සීදි මිහාර ගානක දෙමස් වෙජි තාමලතන් උට්ටාල්ත එනොත දෙමස් බෑවර් වෙජ් එක නේ මෙහා මි මුද්දතු ගෙතේ ගෙතන් තර නවල කොෆී එක මානේ කි දෙන් ඊරාන හමලා දෙකම වර වරුග දෙන් ඊරාන හමලා දෙවි දානේ දැන කයේ ඉතුරුන් ඊරානෝ මිකහල හඳුන් හඟුරම් ෆෂා වාහක ඊරාන ඊශ්‍රායෙලු මිදින් හමලා තක ඊරාන නුදක්කානේ ඊරාන කු වරුග බාරෙ නිති එක ආ කේමින් වතුග බොට්ට එමෙ නැ ඒ බොට්ට අමෙ ජනස්ස ගිතු බා එහෙන්නමක මිකත ක නුදක්කානේ එහෙමයි ට්‍රම්ප් බේන් වෙන්නු ආ දුන් හඟුරම තාක ඒ හැම වර සාෆ් වර්ග සෝබතකා ගුලි ඇමරිකා ඊතරේක මස්ස ඇත තෙලුග අගු මච්ච දියු ඊරාන හඟුරම් කුරියස් නැතිජයි නුනු නුනර වෙනකන් ගිය තන් තන් හලාකුම ෆියවා මා බේනවකි ඊරානුගේ නිකුල ප්‍රෝග්‍රෑම් හදා කරන නුවාඩි කමි ඒ වාති අභිමඩි ගොරි ඒගේ මේ මොහිම හස්සස් අන්ත දෙන් ඊරාන වෙරකම නිසාමට නුවාණි කමි එහෙම හඟුරම් කුරියකස් නැති ඉතුරුත් දෙනක දෙන් හඟුරම් පටා ඇමරිකා මනවරතක ඊරාන වාස් කරා අනේ කලු අනකො ගල්ෆ් ගොම්තව විසින් ප්‍රෙෂර් කරි හඟුරම් ෆිෂේ නුදෙන් ඒ ගල්ෆ් ගොම්තව කන්නේ දෙන් ඊරාන හමලා දෙනි හඟුරම් පටා ෆිෂේ ඒ ගල්ෆ් ගොම්තව ගේ ඇමරිකා බෙස්ත එහෙම මිහුරියක් මොකක් කලු හඟුරම් ෆිෂේ මොකී මිහාර ඇමරිකා ගාන කයක ඒ නුකර නිම අපෙක් කර ආදි කිත වරක ඉන්සාර් දෙනස් එහෙම වීම මෙහවර මිරෙක්ට් කුරියස්
2: දැන් අර මෙන්ද මේ ෆෙනිකින්දී යහූදීන් ලුබ්නාන දෙමුදා හමලාත හොට්ටාලුම ට්‍රම්ප් මජබූර් කරපු මායක මේ යහූදී දවලතගේ ඉදිකොළ පාටී තකුම් වර මිකම අදකොළ වාහක දෙකිතම් මිකමුන් අස්ල හගිගතක මේ ෆෙනිකින්දී කොන් කමෙත්තු
1: මිහර මියුරණි දෙකමෙන් ඒත එක්කම කි බේරූත අවුම දෙන්නින් තවර බෑබෝ සිටි එකේ බේරූත වරුග දෙන් හමලා දෙන් වතු මිට්‍රම්ප් හොට්ටු එක මෙතම හොරංගල හොට්ටු ආව දෙන් ඉනි ආමුකු ඉස්රායිල් දෙකුණු ලුබ්නාන විශ්මිදේ හැමලා තම හොට්ටාලු ඒ ඒ රුබදලක හිස්බුල්ලාස් හිස්බුල්ලාස් හැමලා යනු දෙන්නේ දැන් මේ ට්‍රම්ප් වනේ හිස්බුල්ලාස් වාදක් කා තිමන ෆරාතෙ මෙදිරුකු ලුබ්නාන් සර්කාර මෙදිරුකු හිස්බුල්ලාස් පුරනු දෙන්නේ හැමලා ඉස්රායිල් උදෙන් එක එකමකු මියදුස් ඉස්රායිල් හැමලා දී එහම අරුන් මිදනවා කි දෙබයි කේ මෙවනි දෙකුණු ලුබ්නාන දෙය හැමලා යා බේරූත දෙය හැමලා යා බේරූත හැමලා දෙනු එබැ මෙති හොට්ටාලා ආ බේරූත කනු දෙය හැමලා යා දෙන් රාවෆෙන්ගොතු මෙතිනුමක ගිනස ඒක නොකරවත ඒ ට්‍රම්ප් ඉන්සාර දිනි නේද එහෙන්නම ඔස් දෙකුණු දුපුනානුගේ දේ හැමදා තම හුට්ටාලුවන් ආයෙ බසු තම් ෆිසල් නුකරේ අදිස් මේ වේදස් දී ඉස්රායිල් කො එහා වර්ග හැමදා තකෙන්නු ඒක මානේ කි ඉස්රායිල් එබ බේනුම් වේ ඇමරිකා පරිසර කොග්ගෙන් හැමදා තම හුට්ටාලි කම බුණා බුණි වාගත කි ඉස්රායිල් බල්ක ශීතයි ඒකන් ඒගොත වියනු දෙ නේද වාගේ කි සීදා ඇමරිකාද කොළ හදාකස් නුකර අනික කොන සීදා ඇමරිකාගේ අමර එක කීම වෙජ්ජ වණුතකි ඉස්රායෙල කොඩකුජ කත්තයි වණි ඇමරිකා කුරුමති ආකේ කි කොට්ටා යහ බුනේ මොට්ටා ඉස්රායෙල වර බොඩ එක හියුමිලියට් වණිත ආකේ කි ඉස්රායෙල මිෆෙනෙන වර කුඩ කුඩ ෆරාතෙ ගොතුග එහෙම එමස්සලාගේ ඉස්රායෙල තෙරේගේ වර බොඩ මස්සෝ ෆිදිකෙන් උරෙනි ඉදකොල් පාටි දඟා හාසකෝ බරණි මහරු තිබන්න වෙන ෆෙරේ නැතන යාක සරකාර මේ තෙන් අනේ බාද ඇමරිකා පපිටි කේ නේද ඉස්රායල් බෑර නොස්තන් බුරි මාරිෆ් නේද හාරිට්ස් එංගස් මේ අනේ ඉස්රායල් චැනල් තේර ඔන්න ඉස්රායල් චැනල් තේර කියා චැනල් බාර සිඳි මේ මීඩියා ඒ ඒ ටීවී ටීවී නෙට්වර්ක් එංගස් වාලා කියා මේ ඔන්ලයින් නොහ විසිනාර වර මෂෝ නොස්තන් ඉස්රායල් නේද යදිය තහරනොත් මිනුස්ත බුණාගතුම ජීයා ඉස්රායිල්ගේ ඉදුකොල් ෆරාත්ත වනි වර වරගද බහු හමරත් සරකාර දීප ට්‍රම්ප් අංගාදීම කලෙති හුට්ටාදී එහෙම එකන් එගොත වීමා මි දෙකුණු දුබනාඩන් හමලා මිදිනි ට්‍රම්ප් එගොත මනා කුරියස් එකමකු නැතනයක නොකෙරුණු මේ අනේ බේරුත හමලා දීක හේත එයි ඉඟඩන්නවා එම්මෙන් නැවසේගෙන ගේත ඉස්රායිල් කියන්නේ බලනකොට කුඩු කුඩු ගෝමේ ඉස්රායිලෙන් උරියා බාරි ලිබිය උරියා තන්තන බොංගලොම උරියා වසිරත ෆෝර් කොදිනේ කොම්බෙත්ත ඇමරික ඉස්රායිල් ග ලොබී ඇමරිකා ගොවෙගෙන් ඉස්රායිල් ග ඇමරිකා උරියා සියාසි වෙරින් ගණගෙන් ඒක තමුඩ තකිතම සමානෙත්ත නේද එමිහුන්ගේ කැම්පේන හරදු කොග්ගෙන් එමිහු උරියා ඩිෂන් තකින් ඉස්රායිල් ෆෑදාවා ගොත නගාගෙන් මෙහර ඇමරිකා තිරේක වාක දක්නිත ඊරාන දෙකොලක් කුරිය හඟුරාමේ කිස්තිවන්න වෙන්න ඇමරිකා රේතු නෙවිස් මස්සාතුරු කමෙන් නොනේ ඒකි ඇමරිකා රේතුනක ඊරාන නෙවිස් කම කොග්ගෙන් කුරිය කමෙන් නොනේ ඉස්රායිල් ඉස්රායිල් එකන් යන කන්න කුරේ වේත ඇමරිකා ඉතර වෙද්දී නේද එහෙන් වීම මි යන්නේ මිනුස්ත බුණාගතුන් ගේත වර වරුගදෙන් ට්‍රම්ප් මිෆහර් මී නැතන යහොන් එච්චු කම වනි අර ෆාඩු කේ කම වනි කලේකි මොයේ කේස් පුනි කම වනි මොයේ කේ තිමන්නේ කලේ ඊරාන හගුරාම් කරන ඔන්නකෝ කලේ බෑවරි වෙගෙන් මිකන් තම කුරීස් එකනි ඔෆියා කලේ මිකන් නොවානිති එසම වර වාදික කම වනි නේද අනෙක්කොළුන් මී අනේ ජලු ගොඩන නැතනයාවක මෙහර ජල දාන් ජිහිපුරි මිහි කරප්ෂණ එක මස් ඇතක කලේ ජලුන් දියුම් සලාම කොෆෝරස් තිබන්නේ එක මානයකි ඒ මස්ස නිහිගාග මෙරුණ එන කොරක් ප්‍රේෂරුන්නේ ඒ එම එක මානයකි එන බොන ෆෝරක ක සලාමක දිව තිබන්න එකම තිබන බොඩ වස්ක දෙන්නයි එම තිගොතක දුල නුකරවේනි දැන් ගොඩන්නවන ඇමරිකාග බාර හගිගත බදාර ශසා මච හිගානත ඒ හගිගත බදාර හරි ආයිති දේ පරාතක ඇමරික එහෙන්න මොවස් එක ගොද්දුණු කරම වගෙන් දෙරණු වාම් වගෙන් එක දෙකුණු දුබරන දෙහමලා තංගබ දෙය අදියස් නේද එම ඒති ෆාරක හුට්ටන උදාපාන නුනේ කොමසි සභාවකෙන් ගොස් ට්‍රම්ප් එකත ප්‍රෙෂර් කුරාකම වඤ්ඤා තේන හුට්ටාද ෆාරක වගුති ගොතු හුට්ටන උදාපාන වගුතු හුට්ටන උදාපාන එක මී හාම් කොඹඩ හගීගතෙන් ගබේ නේද හගීගත කී ට්‍රම්ප් විදාල වෙච්ච දෙන් ගොඩන ට්‍රම්ප් කේ දෙන් හැම මොලින් තෆාත ගොතක මියද මිසක මිවාහ දක්කාවා අනේ දුමා දක්කානේ හෙන් ගොතක අදි ගඩියක් ගෙතරේ තින් හතර ෆාරස් වාහකෙ බදක්ක එම ට්‍රම්ප් ක වාහතක ඊරානොස් මෙහරි ඉතුබාරේ නුකුරේ එකම ට්‍රම්ප් ගුරිහා වාකතක තහලීල කොම් මේ කන්තත හදා ගොතුන් අදා ෆරාත කොම් මෙබරණි හගීරතුක ට්‍රම්ප් කම් මෙහර බේමෙන්න ට්‍රම්ප් බේමෙන්න ඔය හඟරම් කරක් නේද ඒ ඒන වර බෑර කන්තත කුරන් එබොට්ටේ සක ගුරින් ලෙන්ඩු බස්සල තෙන් එහෙන් ගොස් මී යනේ ඇමරිකා ඉක්සෝදු කන්ත නේද ටෙරිෆ් ග කන්ත දෙන් එහෙන් ගොස් ඇමරිකා වරගෙන කන්ත මී කියුබා දිමා කරු මී හුරිහා කම හුට්ටි මෙරණි ඊරාන මස්සයාගේ එම ඊරාන මස්සල මෙහා දිගුලාගෙන් දාකේන බේරෙන්න ඕයි එම කොම්මස් ඩීලකන් ඇස්ගෙන් මිකන් තනිම්මන් එන බේන ඕයි එම මිය ට්‍රම්ප් ඉදාල් වෙච්ච දෙමි කුරිගසම දක්කා වාහකේ මියන්න හස්තාරි තේරියගේ එබ්බසුම් ක කොම්මගොත සන්නානේ තිවන්නේ මෙහාරු ඊරාන හොටාලාප හොටේරුම් ග වර කුඩ මස්ස දෙකේ උලේ එමස්ස වර හා හල්ලු කරවේනේ එක මාදන් දක්කා වාන කයිරාන බොන් අලා වාහකේ සිගේත එක වරුණ එගේ හගේ ගත කිතවරක බොන් අලා වාහ දෙක කියස් අදි බයිෆාර් ඊරාන හවලා දිනස් මොනානේ මි මීකි මිගොත දින් හවලා එන්න ඕනේ එම ඒගෙන් එගේත ඒන මී හඟුරාම දිගුදම්මාගෙන් දැන් මේක මක්සුදන් හසු නුවානකන් එනෙන් ගිච්චියස් ඒ මේක පොයින්ට් එකකින් නේද දැන් ඊශ්‍රායල් කිතෙම්මේ බාරෙ දෙක්කියස් මිසාලකන් ඒ හැම අනේ හැම බලෙන් හිෆාෆ එන්න මිසාක ගණෆොන්න මහේ ඒ මහන් එගේ නැති බානානක එකමක ඒ ටෙලිෆෝලි හැම හිෆට්ට ඇතයි තියම එකල්කම ඊශ්‍රායල් මේ කුරණි හගීගත බදාර වෙන කන දා ඊශ්‍රායල් ඊරාන් වර ගෝමක කුරුමච්ච නුදෙවෙන් දැන් මේ ගණෙන් හගීගත කී ඊරාන් මිහාර කුරිය වරේ වසිරත ගිනා හොදා අදි ඊරාන වර පොඩ මිති හේනිච් නේද මිකමන් හේනිච් ඇමරිකාගේ බලිෆයා ඇමරිකාගේ ගදෆයා ඊශ්‍රායල් ගොහරි හාලතා එමිහුන්ගේ මේ නිසාමතකුන් ඊරානගේ මිසෛල්ත එක්ක කොන්ට්‍රෝල් නුවා මස්සලිය අදි ඊරාන ෆොනුවා මිසෛල්ත හුට්ටුවම් වෙකින් එත බෑවර මිසෛල් ෆොනුමා ගුලිකන් එමිහුන් හතියාර ජී ෆොරුමා ખાસකෝ මෙන්ටි ඩිෆෙන්ස් මිසෛල් සිස්ටම් නේද වැගේ දිෆයි නිසාමගේ මේ බේනු කර බැටරිත එන්ටි ඩිෆෙන්ස් බැටරිත ඒචිත හොසුමක දියුමා මිකා දුරියාගම කහේ ඇමරිකාගේ බුට්ටේ වරම් බොඩති වාකි නුකොලදුන් තේක කිතම බාරු ගදේස් ಅದು ಇಸ್ರಾಯೇಲ್ ಗುಸಿ ಬುಟ್ಟೆ ಹಿಮ ಈರಾನ್ಗೆ ಅತುಗೆ ಓತೆ ಮೀಗೆ ಕುಳಿಫಸ್ ಮಿಕಮಗೆ ವರಬ್ಬಡು ಯಗಿಂಗ್ ಕಮಂಗ್ ಈರಾನಂಗೆ ಅಮೆರಿಕಾಗೆ ಅಸ್ಕರಿಯ ಹಾಂ ವರಬ್ಬಡ ಎಕ್ಕ ಡೌನ್ ವಾಗ ವಾಕಂಗೆ ಬೈಂಗೆ ಎಗ ಮಾಡಕ್ಕೆ ಹಿಂಗೆ ಬಾರು ನೆತ್ತಕ್ಕೆ ಏನು ಹಿಂಗೆ ಬಾರು ಹುಟ್ಟಸ್ ಕಂತತ್ತಕ್ಕೆ ಹಾಸು ನುವಾನ ಕಮ್ಮಿಗೆ ವಾಕಿಗೆ ಬಾರು ಹುರ್ಮಕ್ಕೆ ಸಿಯಾಸಿ ಗೊತ್ತಂಗ ದೂರ ಯಾಕಮ್ಮ ಹಾಸಲು ಮೇನು ಈರಾನ್ ತೆರವತಿ ವರ್ಷದ ಮತ್ತು ಈರಾನ್ಗೆ ಸಿಸ್ಟಮ್ ವರವರು ಗದ ಎಮ್ಮಿ ಹಿಂಗೆ ಎತ್ತರೆಗೆ ಗೆಬ್ಬಾವಂತಕ್ಕಂಗೆ ಬೈ ಈರಾನಂಗೆ ಅವ್ರಗಳ ಮೆನ್ನಂಗೆ ನೇಗುಣ ಕಸ್ ಈರಾನಂಗೆ ಹೀವೆ ಹಿಂಗೆ ಅಥವಾ ವರ ಬೊಡಕ್ ಚೈನಾ ಎಮ್ಎಸ್ ಅದಿ ಹೇಗಿತ್ತು ರಷ್ಯಾ ಎಮ್ಎಸ್ ಎಮ್ಮ ಮ್ಯೂರ್ಯಾಕಮ್ಕಾಯ ಬದಾಯರು ಏ ಟ್ರಂಪ್ ಹೇಗೊತ್ತ ರಿಯಕ್ಟ್ ಕುರವಿ ಅಮ್ಮ ಹಾಗೆ ತಬ್ಬದಾರು ಈರಾನ್ ದಿಂಗೆ ಜಾರ್ಗ ಸೋಬಂಗ್ ಈರಾನ್ ಎಮ್ಮ ಹಿಂಗೆ ಈರಾನ್ಗೆ ದೊಹದಾಗೋವೆಣ್ಣು ಎಮ್ಮ ಬುಡಫಿ ಯಾಕಂಗೆ ಕೊಫ್ಫ ಆಡ್ಕೊಂಡು ಎಮ್ಮ ಹೇಗೆ ಕುರಿ ಮೇಕಂಗೆ ಹುಟ್ಟುವಂಬೆಗೆ ಮೇಕಮ್ಮಿ ಗೊತ್ತ ಮೇ ಕುರಿ
2: ಅದು ಜವಾಬ್ ಬರ ಬಡ ಶುಕ್ರಿಯಂಗೆ ತಗೊಳ್ ಮುಂದೆ ಬರ ಮುಹಿಮ್ ಹೌದು ಮತ್ತಕ್ಕೆ ಮೇ ಹಲ್ತ ಗುಳೆಗೆ ತುಂಬ ಹಿಸ್ಸಾ ಕೊಲ್ಲದೆ ವ್ಯಾಫ್ ಬರ ಬಡ ಶುಕ್ರಿಯಂಗೆ ತೊ ಅದು ದುನಿಯಾ ಕಳಿಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ಅಳಮಮ್ಮಿ ಬಲಾದೆ ಯಹೂದಿನ್ ಲುಬ್ನಾನದ್ದೇ ಹಮಲಾತ ಹುಟ್ಟೋಂಗ್ ಅಮೆರಿಕಾಗೆ ರೈಸ್ಟೋನ್ ಟ್ರಂಪ್ ಮಾಸಕ್ಕೆ ಕೊರ ಮುಮ್ಮೆ ಮೌಲು ತುಂಬ ಮೌಲು ವೆಸ್ ಬೇಣಂತರೆ ಮುಹಿಮ್ ಮೌಲು ಮತ್ತಕ್ಕೆ ಗೆನಿಸ್ತೇವೆ ಕೊಮ್ಮಗೆ ಮಿಹಾಯ್ ಸಾಬ್ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮ ಬಗ್ಗೆ ಕಾಣು ಬಾಜ್ಜರಿದು ಹಾಕಿದೆ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್.

0: අධිති යබෑමීහුන්ගේ වෙරි රස්කලාංගේ හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හුරි සුවරුගිය තියබෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.